තමන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම්, ගැහැට විවිධ පීඩා දුක්කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨාරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටමත් යහපතක් සෙතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ, නැකත් දෝෂ, භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සෙතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

උදාවන හිරු සැඟව ගොස් යලි නැගෙන තුරු බුදු සමිඳු සරණයි.

සදාකාලෙන් සදාකාලිට

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂාන්ධකාර වින දෝෂාන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
1: නරසීහ ගාථා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දෙයට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකයේම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ

0: ජනතාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩ වදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ අට දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදිල ගුවන්විදුලිය
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
0: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මුල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදිල ගුවන්විදුලිය
0: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව, පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය, පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත, ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතුදින ලෝදිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රසවින්දිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්මදේශනාව, පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත්කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන්විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන්විදුලියේ

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
0: සුදුල

එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලියේ උදා වැඩසටහන සුදිල උදය සමගයි. දිනපතා උදේ 7 සිට පෙරවරු 8 දක්වා සුදිල උදය ගෝනට නැංවෙනවා. පිවිසෙන්න www.sudilaradio.lk අපි

0: තරුණික පින්වතුනි, පුංචි බණපදයකින් ජීවිතේ පෝෂණය කරගන්න ඒකාත්මික වන්න මේ උතුම් දහම් පදය ශ්‍රවණය කරන්නට. කේලම් කීමේ බරපතලකම කොයිතරම් සසරට බලපානවද? සමහර වෙලාවට ඔබ ඔබේ ජීවිතයෙන් මෙය දැන හෝ නොදැන සිදු කරගෙන ඇති. මේ පුංචි බණපදය අහලා ඒ ක්‍රියාවෙන් පින්වතුනි ඔබ අත්මිදෙන්න උත්සාහවන්ත වෙන්න. නාරද හාමුදුරුවෝ එක දවසක් සමවත් සෝයෙන් වැඩ සිටිනකොට එක්තරා ප්‍රේතයෙක් දකිනවා. මේ ප්‍රේතයාගේ නම පූතිමුඛ ප්‍රේතයා. පින්වතුනි, මේ ප්‍රේතයාගේ ශරීරය දෙවියෙකුගේ වගේ ඉතාම ලස්සන රන්වන් පාටින් බැබලෙනවා. නමුත් පින්වතුනි, මුඛය ඇරියහම, කට ඇරියහම ඈතට විශාල දුඟදක් හමනවා. මහා ගඳක් විහිදෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, මුඛය පුරාම හැම තැනින්ම පණුව විදගෙන මේ මුඛය කනවා. මේ කාරණාව දැක්ක නාරද හාමුදුරුව මේ ප්‍රේතයාගෙන්ම විමසනවා, මේ තරම් ලස්සන රූපයක් ලබා ගන්නත්, ඒ වගේ මේ තරම් දුගඳ හමන මුඛයක් ලබා ගන්නත්, ඒ මුඛය තුල පණුව මුඛය අනුභව කරන්නත්, මුඛය කන්නටත් මොකද්ද කරපු මහා අකුසල කර්මය කියලා. මේ ප්‍රේතයා විසින්ම පිළිතුරු දෙනවා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ බුදු සසුනේ මම භික්ෂුවක් බවට පත් වෙලා සිටියා. ඒ භික්ෂුවක් බවට පත් වෙලා ඉන්න කාලේ කායික සුවයෙන් සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කරගෙන කය සංවර කරගෙන මම කටයුතු කරපු හේතුවෙන් ඒ පිනෙන් මට මේ තරම් ලස්සන රූපයක්, රන්වන් පාට ශරීරයක් ලැබුණ කියලා. එහෙම පිළිතුරු දීන පින්වතුනි, මුඛයෙන් පණුව වැගිරෙන කටක් ලබා ගන්නට මහා අකුසල කර්මයක් කරා. ඒ අකුසල කර්මය තමයි ස්වාමීනි, භික්ෂූන් වහන්සේලා පිළිබඳව මම කේලම් කීම සිද්ධ කරා. සමගියෙන් හිටපු භික්ෂූන් වහන්සේලා දෙනමක් අසමගි කරා මම කේලමක් කියලා. අන්න ඒ විපාකේ නිසා තමයි මට මේ මහා විපත සිදු වුණේ. පින්වතුනි, ඔබට මේ පැහැදිලි කරේ ඔබේ ජීවිතේනුත් ඔබ දැන හෝ නොදැන මේ ක්‍රියාව බොහෝමයක් සිදු කරලා තිබෙන්න පුළුවන්. එනිසා ඒ අවබෝධ කරගන්න සංසාරයට ඒ ක්‍රියාව බොහෝමයක් බලපාන බව.
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාව.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය කෙරේ.

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමේ යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සදහවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතැන් සිට සවන් යොමු කරමු.
2: පින්වතුනි, අද මේ උතුම් ධර්මදේශනාවට ධර්මානුශාසනාවට මාතෘකාවක් හැටියට සඳහන් කරන්නට යෙදුණා සංසාර බය. මේ යන සංසාර ගමනේ බියජනක ස්වභාවය පිළිබඳව මේ ධර්ම දේශනාව සිදු කරන්න කියන ආරාධනේ දායකත්වයෙන් දරන පින්වතුන්ගේ අරමුණු අතර සඳහන් වුණා. පින්වතුනි, අපිට සද්ධාව ඇති වෙන්නත් කෙනෙක් ධර්මයේ පිහිටන්නත් සංසාර බය දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ උපනිස කියන සූත්‍රය පෙන්වුවා දුක්ඛූපනිසා සද්ධා. කෙනෙකුට සද්ධා උපදින්න හේතු වෙන ප්‍රධානම කාරණයක් තමයි මේ සංසාර දුක සසර බය ගැන ඇතිවෙන වැටහීම. කෙනෙක් මේ සංසාරයට බය දකින්න දකින්න එයා අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්නවා. බුදුරජාණන් වහන්සේ එක තැනක පෙන්වුවා, මහණෙනි, මේ ලෝකෙ මිනිස්සු බුදු කෙනෙක් තරම් මේ සංසාර භයානකකම, මේ සසර ගමනේ අනතුර බුදු කෙනෙකුට තරම් මේ ලෝකෙ මිනිස්සුන්ට තේරෙනවන් නම් හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ, ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ, මොන වැඩ කටයුතු තිබුණත් ඒ සියල්ල පැත්තක තියලා ධර්මාවබෝධයට මේ මිනිස්සු මහන්සි වෙනවා. දැන් අපිට එහෙම වීරියක් ඇති වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය ගත්තොත් මේ උපමාවම හිතන්න, හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. අපි හිතමු අපි වෙන වැඩක් කර කර ඉන්නවා. එක්කෝ හදිසියෙ උයනවා, කෑම කනවා, මොනවා හරි වැඩක් කර කර ඉන්නකොට කවුරු හරි ළඟින් පන්දමක් හරි පහනක් හරි මොනවා හරි අරගෙන යනකොට හදිසියෙ හිසගිනි ගන්නවා. දැන් කකා හිටපු කෙනා කෑම කාලා අත හොදගෙන මං පස්සේ ඔය ගින්න නිවනවා කියලා කෑම කන්නේ නැහැ. මොන වැඩ කර කර හිටියත් ඒ බඩු මුට්ටු පෙරලගෙන හරි කොහොම හරි හිසගිනි ගත්ත කෙනා ඉක්මනට ගින්න නිවන්නයි මහන්සි වෙන්නේ. ඊළඟ උපමාව බුදුරජාණන් වහන්සේ පෙන්නවා ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ. අපි හිතමු අපි නොසිතූ වෙලාවක හදිසියේ එක කාට හරි ගහපු පාරක් වැරදිලා වැදුනා කියලා හිතමු. පිහි පාරක් වදිනවා මොකක් හරි හේතුවකින්. එක්කෝ ලොකු තුවාලයක් වෙනවා, ආයුධයක් අඩු ගානේ වැටිලා හරි කියමු, කකුලකට වැටිලා හරි. දැන් අනිත් වැඩ ඔක්කොම පැත්තක තියලා ලොකු තුවාලයක් මාරාන්තික තුවාලයක් වෙච්ච කෙනෙක් ඉක්මනින් කරන්නේ තුවාලේ සනීප කරගන්න. රස්සාවට යන්න නැතුව හරි ඉක්මනට උත්සාහ කරන්නේ තුවාලෙට බේත් ටික දාගන්න යන. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ සංසාරය ගැන, සතර අපාය ගැන, අපි මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමන ගැන මේ ලෝකෙ මිනිස්සුන්ට බුදු කෙනෙක් තරම් මේ ලෝකෙ ස්වභාවය දැකලා මේ භයානක සංසාර ගමන ගැන වැටහීමක් දැනුමක් ඇති වෙනවනම් ඒ කෙනා හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ, ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නු. පින්වතුනි, සංසාර බය ගැන තේරුම් ගන්න, අපි මේ යන සසර ගමන ගැන තේරුම් ගන්න මං ඔබට බුදුරජාණන් වහන්සේගේ කාලේ සිදුවීමක් දෙකක් පැහැදිලි කරලා දෙන්නා. මෙන්න මේ සිදුවීම ධම්මපදයේ සඳහන් වෙනවා තිස්ස භික්ෂුව ගැන වදාළ දේශනාව හැටියට. දැන් මේ වස් කාලෙනි ගෙවෙන්නේ, විශේෂයෙන් වස් කාලෙ මුල් කරගෙන තමයි මේ ධර්ම දේශනා මේ පින්කම් බොහෝ විහාරස්ථානවල ලංකාවෙත් සිදු වෙනවා, ලෝකෙ පුරාත් සිදු වෙනවා. ඔබ මේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරේ අමාවතුර මේ බෞද්ධ මධ්‍යස්ථානය තුළත් මේ සිදුකරන පින්කම් වස්කාලයට සමගාමීවයි සිදුකරන්න. අපේ බුදුහාමුදුරු වැඩහිටිය කාලේ අලුත පැවිදි වෙච්ච තරුණ ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ පැවිදි වෙච්ච අලුත. ඔන්න පළවෙනි වස් කාලේ උදා වුණා. මේ හාමුදුරුවන්ගේ දැන් නෑදෑයෝ යාළුවෝ එහෙම හිතවත්තු ඇවිල්ලා ආරාධනයක් කරා, ස්වාමීනි ඔබ වහන්සේ අපේ ගමේ අපි ඔබ වහන්සේට කුටියක් හදලා තියෙනවා. ඔබ වහන්සේ අපේ ආරාධනින් වස්වසන්න. උන්වහන්සේට වස් ආරාධනයක් ආවා. උන්වහන්සේත් බොහොම සතුටෙන් මේ ආරාධනාව පිළිගත්තා. දැන් පැවිදි වෙච්ච මුල බොහොම සතුටුයි. බොහෝම සීලාදී ගුණධර්ම පුරාගෙන ගුණධර්ම පුරන කෙනෙක්. දැන් උන්වහන්සේ අර වස් කාලේ මේ ආරාධනාව පිළි අරගෙන ඒ වස් ආරාධනාවෙන් අර කුටිය වස් සමාදන් වෙලා වැඩ හිටියා. ඔන්න වස් මාස තුනක් ගෙවුණා. ඉතින් මේ අය දන්පැන් පිළිගැන්නුවා, බණ කිව්වා, සාසනික කටයුතු සිදු වුණා. වස් කාලේ ඉවර වෙලා දැන් මේ ස්වාමීන් වහන්සේ බොහෝ දුර ඈත වැඩම කරන්න කල්පනා කරා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේගේ අර යාළුවෝ ඥාතීනුත් හිටියා, ඥාති නැගණියක් හිටියා. මේ නැගණිය පිරිසත් එක්ක එකතු වෙලා වටිනා රෙදි කඩක් සිවුරකට ප්‍රමාණවත් රෙදි කඩක් අරගෙන ඇවිල්ලා මේ පිරිසම උන්වහන්සේට පූජා කරා. ස්වාමීනි ඔබ වහන්සේට සිවුරක් කරගන්න කියලා. ඔන්න අපි සාමාන්‍යයෙන් ඒ කාලේ කියන්නේ, දැන් අදත් අපි කියන්නේ කටින සීවරයකට අවශ්‍ය රෙදි කඩක්. අපි හිතමු කටින දුස්සේ කියනවා. මේ රෙදි කඩක් පූජක, තාම සිවුරක් හදලා නැහැ. උන්වහන්සේට මේක මහා වටිනා දෙයක් දැක්. මොකද අද වගේ නෙමෙයි, ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ගොඩක් මේ සිවුරු අඩුපාඩු තිබිලා තියෙන. වටිනා රෙදි තිබිලා තියෙන රජ පවුල්වල, සිටු පවුල්වල බොහෝම ධනවත් අයට. සාමාන්‍ය අය බොහෝම අමාරුවෙන් තමයි රෙදි කෑල්ලක් හොයාගත්තේ. ඒ නිසා බොහෝ වෙලාවට භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ සමහරුන්ගෙන් අහනවා, සිවුරු පිරිකර සම්පූර්ණද? නෑ ස්වාමීනි, එහෙමනම් ගිහිල්ලා ඒව හොයාගෙන එන්න කියපු අවස්ථා දේශනාවල තියෙනවා. පෙර සසරේ මහා පිං ඇති අයට තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයේ දිගු කරන්නේ, මෙහෙ එන්න මහණෙනි, මේ ධර්මයේ සාක්කාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ කියලා ශ්‍රී හස්තයේ දිගු කරද්දිම ඒහි බික්කු භාවයෙන් සිවුරු පාත්‍ර පෙරවිලා ඉරුදි මේ පැවිද්දක් ලැබෙන්නේ. ඒක හැමෝටම ලැබුණේ නැහැ. මේ බුද්ධ ශාසනයේ ඒහි බික්කු පැවිදි උපසම්පදාව ලැබුණේ ඉතාම සුළු පිරිසකට. ඉතින් සිවුරු හිඟ කාලේ වටිනා රෙදි කඩ. උන්වහන්සේට මේ දැන් රෙදි කඩ ගැන දැන් ආසාවක් ඇති වුණා. ඔන්න බලන්න මේ සංසාරී තියෙන භයානකම මම ඔබට පෙන්නන්න. දැන් මේ ලැබිච්ච රෙදි කඩ එදා රාත්‍රී දැන් වටිනා රෙදි කඩක්. උන්වහන්සේ මේක පිළි අරගෙන කල්පනා කරා, මම ගමන පිටත් වෙන්න කලින් මේ රෙදි කඩෙන් සිවුරක් හොඳට මට ප්‍රමාණවත් විදිහේ සිවුරක් හදාගන්න ඕනේ. මගේ සිවුර බොහොම පරණයි. මට තියෙන පරණ සිවුරක්. හොඳ සිවුරක් හදාගන්නවා කියලා දැන් අර රෙදි කඩ අතේ තියාගෙන දැන් රෑ තිස්සේ කල්පනා කරා. නිදාගන්න ගිහිල්ලත් අර රෙදි කඩ ගැන තමයි දැන් හිත. උදේ පාන්දර මේ වටිනා රෙදි කඩ අරගෙන තමන්ගේ නැගණියගේ නිවසට ගියා. ගිහිල්ලා කීවා, නංගි ඔබට පුළුවන් නම් මෙන්න මේ විදිහට මට අඳින්න ප්‍රමාණවත් සිවුරක් හදලා මට දෙන්න පූජා කරන්න. ඉතින් පින් කරගන්න අවස්ථාව හොඳයි ස්වාමීනි කියලා මේ ස්වාමීන් වහන්සේට ප්‍රමාණවත් විදිහට කියපු විදිහටම අර රෙදි කඩ කපලා ඔන්න සිවුරක් හැදුවා. දැන් ওই සිවුර හදන්නත් දවස් දෙකක් ගියා කියලා හිතමු. දැන් මේ ස්වාමීන් වහන්සේගේ හිත තියෙන්නේ අර සිවුරෙමයි. ඔන්න බලන්න අපේ හිත ඇදීගෙන බැඳීගෙන යන ආකාරය. දැන් උන්වහන්සේට මේ සිවුර මහලා ඉවර කරලා ගෙනහලා පූජා කරා, මෙන්න ස්වාමීනි ඔබ වහන්සේට ප්‍රමාණවත් සිවුර. උන්වහන්සේ දැන් සිවුර අතට ගත්තා, ඇඳලා බැලුවා, හොඳට ප්‍රමාණවත්. දැන් පඳු පවන්න ඕන. පිරිසකුත් උදව්වට එකතු කරගෙන දැන් පඳු සිවුර පඳු කරා. දැන් පඳු කරලා ඉවර වුණාට පස්සේ කුටිය ඉස්සරහා වේලෙන්න දැම්මා. අර පඳු ටික හොඳට වේලුණාට පස්සේ තමයි සිවුරට අල්ලන්නේ. දැන් මේ දින දෙක තුන කීපෙම උන්වහන්සේගේ හිත නිදාගන්න ගියත් පේන්නේ සිවුර. හීනෙනුත් දකිනව දැන් ඒ සිවුර ඇදගෙන උන්වහන්ස පිණ්ඩ පාතය වන. දැන් බලන්න සාමාන්‍යයෙන් මේ වගේ මානසික ස්වභාවයන් ඔබට අපට අපි කාටත් තියෙනවා. සාමාන්‍ය ඔබම ඔබේ උදාහරණ හිතන්නේ අලුත් ඇඳුමක් ගෙනාවට පස්සේ ඕක ඇඳ ඇඳ ගෙවල් වල බලන්න නැද්ද? හීනෙනුත් දකිනව මේ ඇඳුම ඇඳගෙන යනවා. සමහරු වටිනා දෙයක් තමන්ට කියලා අයිති කරගත්තට පස්සේ එක්ක ගෙදරකට වාහනයක් ගත්ත කියලා හිතමු. එක්ක මොනවා හරි වටිනා දෙයක් ගත්තා. මේක සැරින් සැරේ බලනවා. මේකට ආස හිතෙනවා. මේ ස්වාමීන් වහන්සේගේ හිත ඇදිලා ගිය අර සිවුරට. ඔය සිවුර ගැනම හිත හිතා රාත්‍රී දැන් එළිය දාලා වැලේ නිදාගත්තා. උන්වහන්සේ රාත්‍රී නිදාගෙන ඉන්නකොට දැන් හීනෙන් පේන්නේ සිවුර. ටික වෙලාවක් යනකොට රාත්‍රී පපුව හිර වෙන්න ගත්තා. උන්වහන්සේට ශරීරයට විශාල අමාරුවක් වේදනාවක් දැනුණා. හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වුණා. එහෙමම අර කුටියේම හදිසියේ නොසිතපු විදිහට උන්වහන්සේ අපවත් වුණා. මිය ගියා. පින්වතුනි සංසාරේ තියෙන භයානකකම අර සිවුර ගැන තිබ්බා අසීමිත ආසාව තණ්හාව. උන්වහන්සේ සිල්වත්. උන්වහන්සේගේ දුศีලකමක් ගැන කොතනවත් මේ දේශනාවේ සඳහන් වෙන්නේ නැහැ. පැවිදි වෙච්ච මුල්ම කාලේ බොහොම සිල්වත් පළවෙනි වස් කාලේ ගත කරලා අවසන් වුණා විතරයි. දැන් උන්වහන්සේගේ අපවත් වීම භික්ෂුන් වහන්සේලාට ආරංචි වුණා. උන්වහන්සේ වැඩ හිටියේ කුටියට ඇවිල්ලා දැන් මේ කුටියේ උන්වහන්සේගේ දේහය අරගෙන ගිහිල්ලා ආදාහනය කරලා මේ සිවුරු පිරිකර අස් කරනවා. බුදුරජාණන් වහන්සේත් ඒ අසල වැඩ හිටියා. ඒ අසලම ආරාමයක බුදුහාඳුර වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේට තියෙනවා දිබ්බ චක්කු දිබ්බ සෝත. දිබ්බ චක්කු කියලා කියන්නේ අපේ ඇහැට පේනවට වඩා බුදුරජාණන් වහන්සේගේ ඇස දිවසක් දිවස් ඥානයක් උපදවාගෙන තියෙනවා. උන්වහන්සේට දෙව්ලොව සිදුවෙන දේවල් මේ ළඟ දකිනවා වගේ දිවසින් දකින්න පුළුවන්. බ්‍රහ්ම ලෝකේ වෙන දේවල් මේ ළඟ සිද්ධ වෙන දෙයක් වගේ දිවසින් දකින්න පුළුවන්. හිත යොමු කරලා නිරේ සිද්ධ වෙන දෙයක් වෙන්න පුළුවන්. කොහේ හරි ලෝකෙ කොහේ තැනක කොතන සිද්ධ වුණත් උන්වහන්සේගේ දිවසින් දකින්න පුළුවන් දිබ්බ චක්කු. දිබ්බ සෝත කියලා කියන්නේ සාමාන්‍ය මිනිස් සීමාව ඉක්මවා ගිය දිවසක් තියෙනවා ඇසීමේ හැකියාව. දැන් අපි දන්නවා අපිට ඇහෙන්නේ යම් සීමාවක් තුළ විතරයි. හැබැයි භාවනා කරලා දිබ්බ සෝතේ උපදවා ගත්ත කෙනෙකුට දිව්‍ය ලෝකේ දෙවියන් කතා කරනේවා ඊරිතියෙන් අහන්න. මේ ළඟ කතාවක් අහගෙන ඉන්නා වගේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ කතා බහ අහනවා. බ්‍රහ්මයන් කතා කරන දේවල් බුදුරජාණන් වහන්සේ අහගෙන ඉඳලා දහම් දෙසනවා. බුදුරජාණන් වහන්සේගේ දිබ්බ සෝතේට ඇහුණා කෙනෙක් විලාප දීගෙන දුවනවා. මගේ සිවුර ගන්න එපා, ඔක මගේ කියාගෙන දුවනවා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා. බලනකොට මේ සිවුරේ මැක්කෙක් වෙලා ඉපදිලා. ඔන්න බලන්න භයානකම. හිතන්නවත් පුළුවන් දෙයක්ද කියලා හිතන්න සසර කොච්චර භයානකද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා රැස් කරලා සංඝයාට කියනවා, මහණෙනි, තිස්ස භික්ෂුවගේ සිවුරු පිරිකර දින හතක් අවසන් වෙනකම් භික්ෂූන් වහන්සේලා ඒ සම්බන්ධයෙන් බෙදා හදා ගැනීම කරන්න නැතුව ඒ ඔක්කොම කුටියේ දාලා වහලා තියන්න කියුවා. සාමාන්‍ය ස්වභාවයේ තමයි භික්ෂූන් වහන්සේ නමක් අපවත් වුණොත් උන්වහන්සේගේ උපස්ථායකයන් වහන්සේ නමක් හිටියොත් උන්වහන්සේට සිවුරු අඩුපාඩු තියනවා නම් උන්වහන්සේට ඒව පරිහරණය කරන්න පුළුවන්. වැඩි ටික සංඝයාගේ ප්‍රයෝජනෙට එක්ක ගබඩාවට දාන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියා හිටියා දින හතක් යනකම් තිස්ස හාමුදුරුවන්ගේ සිවුරු පිරිකර එහෙමම තියන්න. දැන් භික්ෂුන් වහන්සේලාට මේක ප්‍රශ්නයක්. බුදුහාඳුරු කාරණේ සිහිපත් කරේ නෑ අයියේ කියලා. ඉන් දවස් දෙක තුන ගෙවුණා. දින හත අවසන් වුණා. අටවෙනි දවසේ දා දම්සභා මණ්ඩපයේදී බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, අර තිස්ස භික්ෂුවගේ සිවුරු පිරිකර දැන් සංඝයා සංඝ සම්මුතියෙන් ඒවා බෙදා හදාගෙන ඒ කුටි අස්පස් කරලා ඒ කටයුතු කරන්න දැන් කාලයයි කියෝ. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ නමක් අහනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ ඇයි තිස්ස හාමුදුරන්ට විතර ඒ සිවුරු පිරිකර ගන්න එපා කිව්වේ? දින හතක් එහෙම වහලා තියන්න කිව්වේ ඇයි? ඒවෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තිස්ස සිවුර ගැන තමන්ට ලැබිච්චේ සිවුර ගැන ආසාවෙන් බොහෝම තණ්හාවෙන් වාසය කරා. තිස්ස භික්ෂුව මරණාසන්න මොහොතේ ආසන්න කර්මයක් හැටියට සිවුර ගැන ඇතිවෙච්චේ ආසාව බලවත් වෙලා ඒ සිවුරෙම මැක්කෙක් වෙලා පහළ වුණා කියව. දැන් මැක්කෙක් කියන්නේ මේ අවුරුදු ගණන් ආවිස තියෙන සතෙක් නෙමෙයි. ඔහු දින කීපයකින් අර සිවුරෙම එහාට මෙහාට ඇවිද ඇවිද ඉඳලා ඔහු මිය ගියා. බුදුරජාණන් වහන්සේක වැළැක්වේ කවුරු හරි ඒ සිවුර ගත්තනම් මේක මගේ සිවුර මගේ සිවුර කියලා අර තණ්හාවෙන් ඒ සත්‍යය එක ඉපදුනේ. ඒ ගත්ත කෙනා ගැන තරහක් වෛරයක් ඇති වෙනවා. ඒ අකුසලේ බලවත් වෙලා දුගතිය වැටෙනවා. සුගතියක යන්න තියෙන අවස්ථාව නැති වෙන. භික්ෂුන් වහන්සේ ලහන ස්වාමීනි භාග්‍යතුන් වහන්ස දැන් ඒ මැක්කට මොකද වුනේ? බුදුරජාණන් වහන්සේ වදාලා ඊයේ රාත්‍රියේ ඔහු මිය ගියා. ඔහු දැන් දිව්‍ය ලෝකේ දෙවි කෙනෙක් වෙලා පහළ වුණා කිය. එතකොට බලන්න පින තිබුණා. ඇයි හොඳට සීල් රැකපු කෙනෙක්. උන්වහන්සේගේ දුศีලකමක් ගැන මේ දේශනාවේ කොහෙවත් නැහැ. හැබැයි මරණාසන්න මොහොතේ ආසන්න කර්මයක් හැටියට සිවුර ගැන ඇතිවෙච්ච අසීමිත ආසාව බලවත් වෙලා දින කීපයකට හරි දුගතිය වැටුණා. ඔබ අහලා ඇති මේ ආසන්න කර්ම බොහොම බලවත්. මජ්ඣිම නිකායේ තියෙන මහා කම්ම විභංග කියන සූත්‍රය මරණාසන්න මොහොතේ අකුසලයක් බලවත් වුණොත් පින් කරපු කෙනෙක් හරි පින යටපත් වෙලා අකුසලයේ මතුවෙන්න පුළුවන්. පෘථජන භාවයේ ඉන්න කෙනාටයි ওই අනතුරු ඔක්කොම. සෝවාන් වෙච්ච කෙනෙකුට ඕක කවදාවත්, සෝවාන් වෙච්ච කෙනා සතර අපායන් සදහටම මිදිච්ච කෙනෙක්. ඒ කෙනාට ආසන්න කර්මෙන් බලපෑමක් කරන්න බෑ. හැබැයි පෘථජන කෙනාට දන් දෙනවා, සිල් රකින්නවා, පින්කම් කරනවා, බොහෝ පින්කම් කරගෙන හිටියත් අන්තිම වෙලාවේ අකුසලයක් මතුවෙන්න පුළුවන්. දැන් බලන්න තිස්ස හාමුදුරුවන්ට අච්චර සිල්වත්ත සියල්ල අතහැරලා පැවිදි වෙලා මේ බුද්ධ ශාසනයේ ගුණධර්ම පුරාගෙන හිටපු තිස්ස කියන සාමීන් වහන්සේට මේ සිවුරක් නිසා, සිවුරට ඇතිවෙච්ච ආසාව නිසා මරණ මංචකේ ඒ තණ්හාව බලවත් වෙලා දින කීපයකට හරි එහෙම උපතක් ලැබුවා නම් මේ තණ්හාවේ තියෙන භයානකකම ගැන ඔබ හිතන්න. ධර්මාශෝක රජුරුව ගැන හිතන්න. අපි මේ කරන පින්කම් මොනවද? ඔබ බොහෝම මහන්සි වෙලා එක විහාරස්ථානයක් ගොඩනගලා ඇති. එක්ක ලංකාවේ හරි කොහේ හරි දුප්පත් පන්සලක විහාරස්ථානයක එක්ක ධර්මශාලාවක් හදලා, බෝධි ප්‍රාකාරයක් හදලා, බුදුගයක් හදලා කොහේ හරි ඉන්න පිරිසකට ඔබ අසරණයන්ට උදව් කළ ජීවිතේ කරගත්ත පින්කම් ඔබට ඇති. හැබැයි අපි ජීවිත කාලෙම උත්සාහ කරත් අපේ හැකියාව හැටියට අපි පන්සලක් දෙකක් තුනක් මහා දක්ෂ කෙනෙක් කීපයක් හැදුවා කියලා හිතක් අපිට කවදාවත් හිතන්න පුළුවන් ද අපේ ජීවිත කාලේ වෙහෙර විහාර 84,000ක් හදන්න පුළුවන් කියලා? ඒක අපිට හිතන්නවත් බැරි දෙයක්. ධර්මාශෝක රජතුමා යොදුනේන් යොදුන 84,000ක් වෙහෙර විහාර හැදෙව්. ඊළඟට තමන්ගේ එකම පුතා මහින්ද කුමාරයා පැවිදි කෙරෙව්. මිහිඳු මහරහතන් වහන්සේ තමන්ගේ දියණිය සංගමිත්තා රහත් භික්ෂුණිය මුණුබුරා තමයි සුමන සාමණේරයන් වහන්සේ ඇසුරු කරේ මොග්ගලී පුත තිස්ස මහරහතන් වහන්සේ 1000ක් රහතන් වහන්සේලා එකතු කරලා ධර්ම සංගායනා කරා. තුන්වෙනි ධර්ම සංගායනාව කළා. ලෝකේ රටවල් ගණනාවකට ධර්මයේ ව්‍යාප්ත කළා. දැන් ඔය පින්කම් දිහා හිතලා ඔබ දිහා බලත් අපි මේ කරගෙන තියෙන පින් මොනවද කියලා හිතෙන්නේ? එච්චර පින් කන්දරාවක් කරගත්තා. හැබැයි මතක තියාගන්න පින අහිමි වෙන්නේ නැහැ. නමුත් මේ සංසාරේ භයානකකම තමයි මරණාසන්න මොහොතේ අකුසලයක් බලවත් වෙලා පින යට කරගෙන අකුසලයක් මතුවෙන්න පුළුවන් ඉරණමක් ජීවිතේ තියෙනවා. ඒක තමයි පෘථජන භාවයේ අනතුර. ධර්මාශෝක රජතුමාට දැන් හිතන්න ඔබ ඔය කතාව දන්නවා. ජීවිතේ සමහර දේවල් නොසිතන විදිහට මේ කර්මයත් එක්ක යෙදෙනවා. ඔබ සමහර ලාවට පින් කරනවා, බණ අහනවා, දන් දෙනවා. අපි හිතාගෙන ඉන්නව නැහැ මට නම් එහෙම අවාසනාවන්ත ඉරණමක්වත් වෙන්නේ නැහැ. මං හොඳට පින් කරගත්ත කෙනෙක්. මගේ දරුවොත් හොඳට ධර්මයේ පිහිටපු අය. මගේ බිරිඳත් මාත් එක්ක හොඳට පින්කම් කරන. ඔබට එහෙම හිතෙන්න පුළුවන්. එහෙම හිතලා හිතෙන්න පුළුවන් නෑ. මම ලෙඩ වුණත් මං වයසට ගියත් මගේ දරුවෝ හරි මල් ළඟ ඉඳී. ඒ අය හරි මට ධර්මී කියලා දෙයි. සමහරු පින් පොත් ලියනවා. අපි පින් පොතක් ලියලා හිතනවා මං මැරෙනකොට මට මේ පින්කම් කවුරු හරි ළඟ ඉඳන් කියනවනම් අපි කවුරුත් කැමති පින සිහි කරගෙන අර දුටු ගැමු රජුරු වගේ සාදුකාර දීගෙන පිරිත් අහගෙන නින්දෙන් පිබිදියා වගේ දිව්‍ය ලෝකික පහළ වෙන්න කවුරුත් ආසයි. හැබැයි අපි නොසිතන ජීවිතයේ ඉරණම හිතාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. කාට කවදා කොතන මොන විදිහට මරණයට පත් වෙන්න වේද අපි කවුරුත් දන්නේ. දැන් බලන්න ධර්මාශෝක රජුරු. රජුරුව ළඟට ඒ තරම් අධිරාජ්‍යයක් ළඟට සේවයට ගන්න විශ්වාසවන්තම කෙනෙක්නේ. ධර්මාශෝක රජුරුව ලෙඩ වෙලා ඉන්නකොට පාර යන මිනිහෙකුට අඬ ගහලා වැඩක් කරන්න බැයිද කියලා වටාත දෙන්නේ නැහනේ පවන්සලන්. රජතුමාට පවන්සලන් හරි ළඟට එන්නේ රජතුමා ළඟ කාලයක් වැඩ කරපු රජතුමාගේ සිතුම් පැතුම් දන්න විශ්වාසවන්තම සේවකයෙක් තමයි රජුරුව ළඟම රාජකාරී යොදවන්නේ. හැබැයි ඔහුටත් මොකක් හෝ වැරදීමකින් රජතුමාට කේන්ති යන විදිහට අර වටාත්ත වැදුනා කියන එක තැන් වෙලා රෝගීව හිටපු රජතුමාට ඒ පුද්ගලයා ගැන අර පවන්සලන කෙනා ගැන ද්වේෂ හිතක් තරහක් කේන්තියක් ආවා. ඒ එන කේන්තියේ ස්වභාවය තමයි අපි අයෝනිසෝ මානසිකාරී යෙදෙන්න යෙදෙන්න නූපන් අකුසල් උපදින උපන් අකුසලී බලවත් වෙන. තමන්ට යමක් කරන්න අණ දෙන්න අර වෙනද වගේ නැකිටලා යමක් කරගන්න බෑ එක තැන් වෙලා මරණාසන්න මොහොතේ. නමුත් ද්වේෂ හිත බලවත් වුණා. ඒ ද්වේෂේ බලවත් වෙලා මිය ගියා. දින කීපයකට හරි දුගතියක වැටුණා. ඒ නිසා පිංගතුනි ජීවිතයේ මරණාසන්න මොහොතේ අකුසලයක් බලවත් වෙලා දුගතියක වැටෙන්න ඉඩකඩ තියෙනවා. ඔබත් මමත් අපි යන සංසාර ගමන බුදුරජාණන් වහන්සේ පෙන්වේ සංසාරික සත්‍යයට සතර අපාය හරියට මහ ගෙදර වගේ කියලා. අපේ ජීවිතයේ කලාතුරකින් පිනක් මතුවෙලා මනුස්ස ලෝකෙක දිව්‍ය ලෝකෙක අපි දැන් මේ මනුස්ස ලෝකෙ ඉන්න නිසා අපිට දැනෙන්නේ මේක නිකන් දුර්ලභයි දුර්ලභයි කියලා කිව්වට බොහෝ වෙලාවට අපි හිතන ක්‍රමේ මොකද අපිට පේන්නේ නැහැනේ මේ ලෝකේ හැම දෙයක්. අපිට චුතූපපාත ඥානීය තිබ්බනම් අන්න අපි දකිනවා මේක පරීක්ෂණාලයකින්වත් විද්‍යාත්මක උපකරණයකින්වත් මැරුණට පස්සේ උපදින තැන හොයන්න පුළුවන් කමක් නෑ අපිට. දැන් අපි වෛද්‍යවරයෙක් කියලා හිතන් ඔබ කෙනෙක් මැරුණා කියලා නිගමනය කරන්නේ ඔබේ වෛද්‍ය දැනුමට අනුව. එක්කෝ එයාගේ හුස්ම වැටෙන්නේ නැත්නම් නාඩි අල්ලලා බලනවා, ඇස්වලින් බලනවා, එයාගේ හදවත නතර වෙලා හුස්ම වැටෙන්නේ. එතකොට මේ අනුව ඔබ යම් වෛද්‍ය විද්‍යාත්මක ඔබ නිගමනය කරනවා මෙයා මැරිලා. හැබැයි එයාගේ විඤ්ඤාණය මානසික ලෝකය මේ ශරීරයෙන් බැහැර වෙච්ච හැටි වෛද්‍යවරයාට පේන්නේ නැහැ. එයා චුත වෙලා උපත කරා ගිය ආකාරය දකින්න පුළුවන් කමක් නැහැ. කර්මාන් රූපිය කොහෙද ඉපදුනේ කියලා ඒක පේන්නේ නැහැ. ඒක දකින්න පුළුවන් චුතූපපාත ඥානයක් උපදවාගත්ත කෙනෙකුට විතරයි. අන්න බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී තමයි චුතූපපාත ඥානිය උපදවාගත්තේ. ඒ තුලින් උන්වහන්සේ දකිනවා සංසාරික සත්වයන් සතර අපායේ මහගෙදර කරගෙන යන ගමනක් මේ. බුදුහාඳුරුව දවසක් උපමාවකට පෙන්වුවා මහණෙනි නියසිලට පස් ටිකක් අරගෙන. අපි දන්නවා පොළොවෙන් පස් ටිකක් මේ නියසිලකට ගත්තොත් ඉතාම ස්වල්පයයි නිකන් හැඳකටවත් එන්නේ නැහැනේ මේ නියසිලකට කියන්නේ. නියපොත්තකට ගන්න ටික හිතක් ඉතාම ස්වල්පයයි. පස් චුට්ටක් නියපොත්තකට ගන්න පුළුවන්. නියසිල වැවිලා තිබුණත් පොඩ්ඩයි. බුදුහාඳුරු භික්ෂුන් වහන්සේලාට පෙන්නනවා මහණෙනි මේ මහා පොළවේ තියෙන පසුයි තථාගතයන් වහන්සේගේ නියසිලේ තියෙන පසුයි අතර වෙනස නුඹලා දකින්නවද? එහෙමයි ස්වාමීනි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ නියසිලේ තියෙන ඉතාම ස්වල්පයයි. මේ මහා පොළවේ තියෙන පස් 100න් පංගුවක්, 1000න් පංගුවක්, ලක්ෂෙන් පංගුවක් ඉලක්කමකින් බිंदु ගානකින් කියන්න බැරි තරම් විශාලයි කිය මහා පොළවේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි නුඹලාට මං උපමාවක් හැටියට මේ පෙන්වුවේ. සතර අපායේ වැටි වැටි දුක් විඳ විඳ යන සංසාරික සත්වයන් මහා පොළවේ පස් වගේ කියුවා. මේ නියසිලට ගත්ත පස් වගේ ටික දෙනයි කීවා මනුස්ස ජීවිත ලබලයි. දැන් ඔය කාරණේ ඔහොම කිව්වට ආ ඇත්තනේ නම් එහෙම කිව්වනේ කියලා අපිට හිතෙනවා. හැබැයි හිත ඇතුලෙන් අපිට හිතෙනවා ඒ වුණාට ඔච්චර මිනිස්සු ඉන්නේ. ඒක ඔබ අවංකව හිතන්නකෝ. ඔබට හිතෙනවා මෙච්චර මිනිස්සු ඉන්නේ මේ කෝටි දැන් 700ක් 800ක් විතර ඉන්නේ ලෝකේ. මේ තරම් ජනගහනයක් ඉන්නේ. අපි ඕක තේරුම් ගන්න ඕනේ මෙන්න මේ විදිහට. අපිට මේ උපමාව අපි ගලප ගත්තොත් අපිට සංසාරය ගැන ලොකු දැනුමක් ඇති කරගන්න පුළුවන්. දැන් ඔබත් මමත් අපි කවුරුත් අර නියසිලට ආපු පිරිසක්. දුර්ලභ මනුස්ස ජීවිතේ ලැබපු පිරිසක්. දැන් ඔබ හිතන්න අද අපි දැන් අදට ගලපලා හිතමු. මේ ලෝකෙම මනුස්ස ජීවිත ලැබපු අය දුප්පත් පොහොසත් ලස්සන කැත ඔය ඔක්කොම පැත්තක තියමු. මනුස්ස ජීවිත ලැබපු ඔක්කොම කෝටි 700ක්. දැන් ටිකක් වැඩි වෙලා අපි නිකන් කෝටි 750ක් කියලා හිතාගමු. එතකොට මනුස්ස ජීවිත ලැබලා ඉන්නවා කෝටි 700කට වැඩි පිරිසක්. පින්වතුනි අපිට කෝටි ගාණෙන් හරි කියන්න පුළුවන්. එතකොට ලෝකේ මනුස්ස ජීවිත ලැබලා මෙච්චරයි කියලා අපිට කෝටි ගාණෙන් හරි බිංදු ගාණෙන් හරි කියාගන්න පුළුවන්. අපිට මේක අඩුද වැඩිද ගලපන්න තියෙන්නේ අන්න බුදුහාඳුරු පෙන්වන නියසිලට ගත්ත පස් වගේ නම් මනුස්ස ජීවිත ලැබපු ප්‍රමාණය. සතර අපායේ ඉන්න පිරිස මහ පොළොවේ පස් වගේ කියලා හිතන්න කියෝ. දැන් අපිට සතර අපායේ තේරුම් ගන්න ඕනේ. සතර අපාය කියලා බුදුහාඳුරු පෙන්වුවේ අපායවල් හතරක්. නිරය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අසුර අපාය. ඔය අපායවල් හතරෙන් තුනක්ම අපිට විශේෂ වෙන්නේ නැහැ. නිරය අපි කවුරුවත් මේ ලෝකෙ කිසිම රටකින්වත් ලෝකෙ මොන විද්‍යාඥයෙක්වත් කවුරුවත් නිරේ සංගණනයක් කරලා නිරිසත්තු මෙච්චරයි කියලා කොහෙවත් සංගණන වාර්තාවක් නැහැ. එතකොට ඔබවත් මමවත් අපි කවුරුත් බුදුහාඳුරන්ගේ දේශනාවලින් දේවදූත සූත්‍රය, බාලපඬිත් සූත්‍රය, අපාය ගැන කරපු දේශනාවලින් නිරේ මේ වගේ කියලා දැනගත්තට අපි කවුරුත් කොච්චරක් ඉන්නවද කියලා නිරිසත්තු දන්නේ නැහැ. ඒ නිසා නිරේ අපි පැත්තක තියමු පේන්නේ නැති නිසා අපිට පේන්නේ. ඊළඟට പ്രേත අපාය. අපි ඒක දකින්නෙත් නැහැ. ඒ දිවසත් නැහැ. අපිට දිවස් නුවණක් නැහැ പ്രേතය දකින්න. දැකපු අය හිටියා බුදුහාඳුරු විතරක් නෙමෙයි. මුගලන් මහ රහතන් වහන්සේ, ගොඩාක් ඍද්ධි බල සම්පන්න රහතන් වහන්සේලා പ്രേතියෝ සමග කතා කරපු අය പ്രേතවත්වයේ දේශනාවල තියෙන. අපිට පේන්නේ නැහැ නේ. අපි ඒකත් පැත්තක තියමු. പ്രേත ලෝකෙ පේන්නෙත් නැහැ. ඊළඟට තවත් අපායක් තමයි අසුර අපාය. අපිට ඒක පේන්නෙත් නැහැ. අසුර අපාය. හැබැයි අසුර අපාය ගැන බුදුහාඳුනගේ දේශනාවල තියෙනවා. මේක තියෙනවා පහාරාද කියලා සූත්‍රයක. පහාරාද කියන සූත්‍රෙ බුදුහාඳුරු පෙන්නනවා මහා සාගරේ මහ මුහුදේ ඉන්නවා අමනුෂ්‍යෝ. යොදුන් සිය ගණන් විශාල අමනුෂ්‍යෝ ඉන්නවා කියනවා මහා සාගරය ඇතුලේ. ඒ අය ගැන තියෙනවා තිමි, තිමංගල, තිමිර පින්නල, නාග, අසුර, ගහන්දරු. ඔය කියන්නේ මනුස් අමනුෂ්‍යෝ, මාළු නෙමේ. මුහුදේ අපි දකින්නේ මාළු නොඑක් සත්තු, ගොරෝසු ශරීර ඇතිව පීනගෙන යන සත්තු තමයි අපි මුහුදේ දකින්නේ. හැබැයි බුදුහාඳුරු පෙන්නා මහ මුහුදේ ඉන්න අමනුෂ්‍ය වර්ග අමනුෂ්‍යෝ. ඒ අය තිමි කියලා අමනුෂ්‍ය කොටසක් ඉන්න මුහුදේ, තිමංගල කියලා අමනුෂ්‍ය කොටසක් ඉන්න, තිමිර පින්ඩල කියලා අමනුෂ්‍ය කොටසක් ඉන්න, නාග, නාග ලෝකේ තියෙන මහා සාගරය ඇසුරු කරගෙන. එතකොට අසුර, අන්න අසුර කියන අපාය මහා මුහුදේ තියෙන, ගහන්දරව මුහුද ඇසුරු කරගත් පිරිස. එතකොට මේ අසුර කියන අය මුහුදේ ඉපදිච්ච දුක් විඳින අමනුස්ස කොටස. එතකොට ඔය වගේ දේශනාවක් තියෙන අපි ඒකත් පැත් දෙක ඒක පේන්නෙත් නැහැනේ. එතකොට සතර අපායෙන් හතරෙන් එකයි පේන්නේ. හතරෙන් තුනක්ම අපිට විශේෂ වෙන්නෙම නැහැ. අපිට නොපෙනෙන හතර තුන පැත්තක තියලා අපි පේන ටික ගමු. පේන්නේ තිරිසන් ලෝකෙ. දැන් ඔන්න තිරිසන් සත්වයන් ගැන බුදුහාඳුරන්ගේ විග්‍රහයක් කරණීය මිත්‍ත සූත්‍රේ තියෙනවා. කරණීය මිත්‍ත සූත්‍රය අපි කවුරුත් දන්නවනේ. ඔබට කටපාඩම් ඇති. ඔය කරණීය මිත්‍ත සූත්‍රේ බුදුහාඳුර විස්තර කරනවා තිරිසන් සතුන් ගැන. දීගාවා, දීර්ඝ ශරීර ඇති තිරිසන් සත්තු ඉන්නවා. මහන්තාවා, මහත ශරීර ඇති තිරිසන් සත්තු ඉන්නවා. මජ්ජිමාව මධ්‍යම් ප්‍රමාණ ශරීර ඇති තිරිසන් සත්තු ඉන්නවා. රස්ස කුඩා සත්තු ඉන්නවා. අනුක තූලාව අනුක කියන්නේ පියවි ඇහැට නොපෙනෙන සත්තු ඉන්නවා. අමනුෂ්‍යෝ නෙමේ තිරිසන් සත්තු ඉන්නවා, පියවි ඇහෙන් දකින්න බැරි සත්තු ඉන්නවා. දැන් බුදුහාමුදුරුවෝක දැක්කේ අන්වීක්ෂෙන් නෙමේ. අදාපි අද ලෝකේ අන්වීක්ෂේ හොයාගත්තට පස්සේ අපි බලලා කියනවා මෙහෙම සත්තු ඉන්නවා නෙමේ, පුංචි සත්තු ඉන්නවා, ඇහැට පේන්නේ නැති සත්තු ඉන්නවා. බුදුහාමුදුරුවෝ ඒ අය ගැන පෙන්නුවේ අනුක, ඇහැට නොපෙනෙන සියුම් සත්තු. ඒ අය තිරිසංගත සත්ව පිරිසක්. තූලාවා වටකුරු හැඩෙන් යුක්ත සත්තු ඉන්නවා. දිට්ඨාවා ඒව අද්දිට්ඨා, දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදකපු සත්තු ඉන්නවා. දැන් ඔය සත්ව විග්‍රහයම හිතලා බලන්න. පින්වතුනි අපි තේරුම් ගම් මෙහෙම අපි හිතමු. සාමාන්‍යයෙන් අපේ ඉඩම ගැන හිතමු. ඔබ ඕස්ට්‍රේලියාවේ හරි ඔබ ලංකාව ගැන හරි හිතාගන්නකෝ. ඔබ ඕස්ට්‍රේලියාවේ හිටියත් බොහෝ වෙලාවට ලංකාවේ අධ්‍යක්ෂින් තියෙන අපි ලංකාවේ නිකන් ඉඩම ගැන හිතමු. අපිට පර්චස් 10ක් හරි 20ක් හරි තියෙනවා කියලා හිතන්න අපිට කියලා ඉඩම මහ පොළොවේ. එතකොට ඔබේ ගෙදර මහ ගෙදරම කියලා හිතාගන්න, වැඩිපුර කට්ටිය හිතාගමු. ඔය ගෙදර 10 දෙනෙක් ඉන්නවා කියලා හිතා. පර්චස් 10ක් 20ක් තුල ගෙයක් හදාගෙන ජීවත් වෙන්නේ 10 දෙනයි. ඔය 10 දෙනා ජීවත් වෙන ඉඩමේ ඉන්න සත්තු ටික ඔබට ගණන් කරන්න පුළුවන්ද කියලා හිතා. ඔබ නිකන් හිතන්න ඔය භූමියේ ඔය ඉඩම ඇතුලේ ඉන්න ඇහැට නොපෙනෙන සත්තු නෙමෙයි, අන්වීක්ෂෙන් හොයලා නෙමෙයි, පේන ඇහෙන් බලලවත් පේන සත්තු ටිකවත් හොයාගන්න පුළුවන්ද? කූඹි ගුලක් ගත්තොත් කෝටි ප්‍රකෝටි ගාණක් වේව ගුලක් බලන්න. පොළොව හාරන්න හාරන්න පොළොවේ සත්තු නැද්ද? කොච්චර පොළොව ඇතුලේ පණෝ සත්තු කොච්චර ඉන්නවද? අඹ ගෙඩියක් කුණු වෙන්න තියලා බලන්න මොනතරම් පණෝකේ ඉන්නවද කියලා. ඒ නිසා අපේ ඇහැට පේන තිරිසන් ලෝකේ සත්තු ටිකවත් අඩුගානේ පර්චස් ගණන් වලින් නෙමෙයි, ඔබ පුංචියට පුංචියට කළා නිකන් හිතන්න වර්ගාඩියක්. පොළොවේ වර්ගාඩියක් ගත්තත් අසූචි ගොඩක ඉන්න පණුව ටික නිකන් හිතන්න අපිට ගණන් කරලා අවසන් කරන්න පුළුවන්ද? ඔය අපේ ඇහැට පේන සත්තු, නොපෙනෙන සත්තු, බුදුහාමුදුරුවෝ පෙන්නපු අනුක කියලා ඇහැට නොපෙනෙන සියුම් සත්තු, අන්වීක්ෂෙන් බල්ල හොයන්න තරම් ඉන්න සත්තු කොච්චර ඇද්ද? ඔය එක අපායක්. නිරේ අපි දන්නේ නැහැ කොච්චරද කියලා, කෝටි කීයක් නිරේ දුක් විඳිනවද කියලා අපි දන්නේ නැහැ. ප්‍රේත අපාය, ප්‍රේතයෝ කෝටි ගණනින් කොච්චරක් ලෝකේ ඉන්නවද අපි ඒක දන්නේත් නැහැ. අසුරාපාය ගැන ගණන් දන්නේත් නැහැ. එතකොට ඔය ඔක්කොම එකතු කරපුවහම බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි සතර අපායේ ඉන්න පිරිස මහ පොළොවේ පස් තරම් කියලා හිතන්න කියලා. ඒ තරම් සත්‍යය

බුදුරජාණන් වහන්සේ පෙන්නනම් මහණෙනි විඤ්ඤාණ උපත් හොය හොය සැරිසරන්නේ මහා වර්ෂාවකට අහසින් වැහි බින්දු වැටෙන්නේ යම්සේද ඒ වගේ විඤ්ඤාණ හැම වෙලාවෙම මේ පරිසරේ උපත් හොය හොය සැරිසරනවා කියලා අපිට පේන්නේ නැහැද දැන් බලන්න අඹ ගෙඩියක් කුණු වෙනකොට ওই අඹ ගෙඩිය ඇතුළේට විඤ්ඤාණ කොච්චර රිංග ගන්නවද කියලා ඒ ශ්‍රාවය ඇති තෙත් පරිසරයෙන් උපදිනවා කියලා තියෙනවානේ මෞකුසින් විතරක් නෙමෙයි සත්‍ය උපදින් මෞකුසින් උපදිනවා බිත්තර ඇතුලෙන් සත්‍ය උපදිනවා ඕපපාතිකව පහළ වෙනවා තෙත් පරිසරයේ උපදිනවා විඥාණයට තෙත් පරිසරයක් ඒක සමහරලාට අඹ ගෙඩියක් කුණු වෙනකොට කුණු වෙලා යන ශ්‍රාවය ඒත් ඇති විඥානයක් ඒකේ බැසගෙන පණුවෙක් හැටියට ශරීරයක් හදාගන්න අසූචි ටිකක් ඇති ඒ අසූචි ගොඩට බැස ගන්නවා විඥානේ ඒකෙන් පණුවෙක් හැටියට ශරීරයක් හදාගන්න කුණු කාණුවල අසූචි ගොඩක මේ පොළොවේ ඇතුලේ මල මුට්ට ටිකෙන් පවා කයක් හදාගන්නවා විඥානේ බැසගත්තට පස්සේ නාම රූප ධර්මයන් හැටියට තමන්ට ශරීරයක් හදාගන්න අර කයක් හදාගන්න ඒ නිසා මෙවැනි සංසාර ගමනක අපි ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන අපිට තේරෙන්නේ අපි මේ ඉන්න තැන වටිනාකම සසරේ භයානකම අපිට තේරෙන්නේ නැහැ මොකද අපි ඉන්නේ අවිද්‍යාව තුල තණ්හාව තුල අවිද්‍යාවේ තණ්හාවේ ලක්ෂණේ තමයි බුදුහාඳුරෝ පෙන්වුවා මහණෙනි තණ්හාවේ ලක්ෂණේ තමයි යායන් තණ්හා පෝනෝ භවිකා තණ්හාව නිසා පුනර්භවයක් ඇති වෙනවා තණ්හාවෙන් මොකද කරන්නේ අපිට ආයෙමත් පුනර්භවයක් පෝනෝ භවිකා උපතක් හදලා දෙනවා කොහේ හරි එක්ක නිරේන්න පුළුවන් එක්ක ප්‍රේතපායක වෙන්න පුළුවන් එක්ක තිරිසන් ලෝකේ වෙන්න පුළුවන් එක්ක ආයි මෞකුසක වෙන්න පුළුවන් කොහේ හරි උපතක් හදලා දෙනවා පෝනෝ භවිකා නන්දි රාග සහගත ඒ උපතට ආස්වාදයෙන් ඇලෙනවා තත්ත තත්ථාබිනන්දිනි උපෝපන්තන සතුටින් පිළිගන්න ඕකයි තණ්හාවේ ලක්ෂණේ ඒ නිසා තමයි ඒකෙන් ගැලවෙන්න බැරි දැන් අපි මනුස්ස ලෝකෙට ආවට පස්සේ අපි පෙර ජීවිතවල මොකුත් දන්නේ නැහැ දැන් පෙර ජීවිතේ කොහෙද හිටියේ කොහෙ ඉඳන් දාවේ ඒ කාලේ මොනවද තිබ්බ බැඳීම් ඒ කාලේ මේවා දාලා යන්න බෑ බෑ කී කී මොනවට ඇලීගෙන හිටියද ඒව මොකුත් දැන් දන්නේ නැහැ දැන් ඔන්න අපි මොකක් හරි පිනකින් මනුස්ස ලෝකෙ ඉපදුනා පෝනෝ භවිකා දැන් ඉපදුනාට පස්සේ අපි දැන් අපිට ලැබුණ ඇස කන නාසය දිවකය මනස ආයතන හයක් ලැබුණා මෞකුසකින් දරුවෙක් හැටියට ඉපදුනා දැන් අපි මේ ශරීරයට ඇලුම් කරනවා නන්දි රාග සහගත තත්ත තත්ථාබිනන්දිනී උපෝපන්තන සතුටින් පිළිගන්න දැන් අපි පිළි අරන් ඉන්නේ මේ මගේ අම්මා මේ මගේ තාත්තා මේ මගේ ඥාති මේ මගේ ඉඩම මගේ ගේ මගේ දේවල් මේ තමයි මගේ ලෝකය කියලා දැන් ඒක සතුටින් පිළි අරන් එතනට ඇලිලා ඉන්න දැන් අපි හිතමු අපි මැරිලා අපි දන්නේ අපි නිකන් හිතාගමු අකුසලයක් බලවත් වෙලා කෙනෙක් උපදිනවා කියලා කවුරු හරි කෙනෙක් ගැන හිත මැරෙනකොට උන් අකුසලයක් බලවත් වෙලා බලු පැටියෙක් වෙලා උපදිනවා දැන් ඔන්න ඒ වගේ බුදුහාමුදුරන් කාලේ සිටුවරු ගැන තියෙනවා ඒ වගේ සමහර සිටුවරු අපුත්තක සිටුවරයා ගැන සමහර සිටුවරු ගැන තියෙනවා මැරිලා තෝදෙය සිටුවරයා ඒ සිටු නිවසේම බල්ලෙක් කියලා ඉපදුනා කියලා තියෙනවා දේශනාවේ. ඒතර අපි හිතමු ඔන්න බලු පැටියෙක් කියලා ඉපදුනා. දැන් ඔන්න තණ්හාවේ ලක්ෂණේ තමයි අවිද්‍යාවෙන් තණ්හාවෙන් මොකද වෙන්නේ පෝනෝ භවිකා. අන්න පුනර්භවයක් ලැබලා දුන්නා. ඒ පුනර්භවය ලැබුණේ දැන් බලු පැටියෙ. නන්දි රාග සහගත. දැන් මේ බලු පැටියා ඒ ආත්මයට ඒ ශරීරයට ඇලුම් කරනවා. බලු පැටියා හිතන්නේ අයියෝ මට මේ බල්ලෙක් උනේ එක නිකන් මට මදිකමක් වගේ. මට සිංහෙක් වුණා නම් නිකන් රජා වගේ ඉන්න තිබ්බා. බල්ලව්වා හිතන්නේ. දැන් එයාට තියෙනවා ඇස කන නාසය දිව ශරීරේ අර ශරීරේ තියෙන බලු පැටියා තමන්ගේ ශරීරයට ඇලුම් කරනවා ආස කරනවා. තත්ත තත්ථාබිනන්දිනී උපෝපන්තන සතුටින් පිළිගන්නවා. දැන් එයාගේ ලෝකේ අර බලු අම්මා බලු තාත්තා බලු පැටව ටික රැළ බුරා ගන්නවා හපා ගන්නවා පෙරලෙනවා දුවනවා ඒක තමයි දැන් එයාගේ ලෝකේ. එයා ඒකට ඇලුම් කරනවා ආස කරනවා. ඕක තමයි තණ්හාවේ ලක්ෂණේ. උපෝපන් තැන සතුටින් පිළිගන්නවා ඒ ආත්මයට ඇලුම් කරන. අපි හිතමු මේ බල්ලා මැරිලා ගිහිල්ලා වඳුරෙක් වෙලා ඉපදුනා කියලා. දැන් තණ්හාවෙන් පුනර්භවය ඇති කළ දෙනවා වඳුරෙක්. දැන්
ඒ වඳුරු පැටිය ඒ ආත්මයට ඇලුම් කරන.

0: දැන් එයාගේ ලෝකෙ දැන් එයා හිතන්නේ අනේ බලු පැටියයි කාලි මගේ අම්මා මොකද කරා ඕවා හිතන්නේ නැහැ දැන් එයාට වඳුරු අම්මා වඳුරු තාත්තා අර ගහකොළ හපා කනවා පොර කනවා ගහෙන් ගහට පනිනු දැන් එයාගේ ලෝකයක ඒ වගේ උපෝපන් තැන සතුටින් පිළිගන්නවා ඒකට ඇලුම් කරනවා අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි දුගතියක ඉපදිච්ච කෙනෙක් ඒ හැම සත්‍යයාම උපෝපන් ආත්මෙට ඇලුම් කරනවා එනිසා තමයි ඒකෙන් ගැලවීමක් නැත්තේ. ඒවෑම ඇලුම් කරනවා තණ්හාවෙන් බැඳී යනවා ආයායමත් ඒ ලෝකවලම උපදී. දුගතිය ඉපදුනාට පස්සේ කෙනෙකුට මොකක් හරි පෙරපිනක් මතුවෙලා උඩට ආවොත් මිසක් ඒ ලෝකෙ තුල අලුතෙන් පින් කිරීමක් කුසල් වැඩීමක් නැහැ. අර කරපු කර්ම ගෙවනවා අලුතෙන් කර්ම රැස් වෙනවා. ඒ කර්ම ගෙව ගෙවා ඉපදී ඉපදී යනවා. ඒකයි බුදුහාඳුරු පෙන්වෙන්නේ මහණෙනි මේ සතර අපායට වැටුණොත් මේ මහ පොළොවේ පස් තරම් තියෙන මේ සතර අපායට කෙනෙක් වැටුණොත් ආපහු උඩට එනවා කියලා කියන්නේ කන කැස් බෑ වියසිදුරෙන් අහස දකිනා වගේ. ඔය උපමාව බහලා ඇති. හැබැයි කොච්චර ඇහුණත් මේක අපිට දැනෙන්නේ නැහැ. ඒක අපි ධර්මයේ තුලින්ම විමසලා තේරුම් ගත්තේ නැත්නම් නිකන් ඇහුවා ඔහි ඇහුණා විතරයි. ආයත්තද ආයෙහෙමද එච්චරයි. හැබැයි මේක හිතනකොට තමයි අපිට මේකේ භයානකකම තේරෙන්නේ. කොයි තරම් බේරිල්ලක්ද දැන් අපි බේරුනේ. බැරි වෙලාවත් හුස්ම ටික යනකොට අකුසලයක් බලවත් වෙලා දුගතියකට වැටුනොත් කවුද මාව බේරගන්නේ? මට කාගෙනම් පිහිටක්ද? ඒ නිසා මේ සංසාර ගමන බොහොම භයානක ගමනක්. පින්වතුනි ප්‍රේත ලෝකෙ ඉපදිච්ච ඥාති ප්‍රේතයක්. අපි හිතනවා අනේ අපේ ඥාතියා මේ පින් අරගෙන සුගතිය යනවා. අපි කවුරුත් පින් දෙන්නේ එහෙමනේ. අපි පිය පරලව ගිය ඥාතීන් ගැන අපි කවුරුත් හිතන්නේ අනේ අපේ ඥාතී මේ පින් අරගෙන සුවපත් වේවා කියලා හිතනවා. ඒ අය සුගතියෙම යන්න ඕන කියලා අපි හිතනවා ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඒ ප්‍රේතයන් බොහෝ ප්‍රේතයන් ප්‍රේතාත්ම ඉපදුනාට පස්සේ සමහරු පින් ගන්නවත් කැමති නැහැ. බුද්ධ දේශනාවල සඳහන් වෙනවා ප්‍රේත කොටස් ගණනාවක් ගැන. පින් ගන්න නැහැ බොහෝ ප්‍රේතයෝ. පිනට කැමති නැහැ. ඔවුන් ඒ ආත්මයට ඇලුම් කරනවා. ඔවුන් කැමති අර සෙම් සොටු ටික අසූචි ටික මලමුට්ට ටික. ඒක ඔවුන්ට පේන්නේ සුදා භෝජනය වගේ. ඒක පිංගතුනියේ උපතත් එක්ක ලැබිච්ච දේ. අපිට අපිරියව දැන් අපි හිතමු මෙහෙම. අපිට අසූචි කියපු ගමන් අපිට නිකන් කියනකොටම එන්නේ අපිරියාව. හැබැයි ඌරට අසූචි ටික සුදා භෝජනය වගේ පේන්නේ. සමහර වෙලාවට ඒ උපතත් එක්ක ඔහු ඒකට ඇලුම් කරනවා. අපි අපිරියා වුණාට ඔහු ඒකෙ මිදෙන්න කැමති නැහැ. ඒ ප්‍රේතයා ප්‍රේත ආත්මයට ඇලුම් කරනවා ආස කරනවා. සමහරු පින් ගන්නවත් කැමති නැහැ. ඒ අතරින් කලාතුරකින් ප්‍රේත කොටසක් ඉන්නවා. ওই ප්‍රේත කොටස් ගණනාවක් ධර්මයේ විස්තර වෙන ওই අතරේ පරදත්තූප කියලා ප්‍රේත කොටසක් ඉන්නවා. අන්නේ අය විතරයි කියනවා අනේ අපේ ඥාතීන් අපිට දැන් පින් දෙයි කියලා. කවුරු හරි කරන පිනක් අනුමෝදන් වෙන්න බලාගෙන ඉඳලා පින් ගන්න ඒ අය විතරමයි කියලා. අනිත් අය පින් ගන්න කැමති නැහැ. ඒ නිසා පින්වතුනි මේ භයානක සංසාර ගමනේ ස්වභාවය දැන් මිනිස්සු අතරම ඔබ හිතන්න. දැන් සමහර රටවල දැන් චීන දිහා ඔබ සාමාන්‍ය දන්නවනේ. ඒ අය කන බොන කෑම ඒ අය කන සමහරට නොකන සතෙක් නැහැනේ. කැරපොත්තගේ ඉඳන් ගත්තොත් ඌණගේ ඉඳන් හැම සතෙක්ම සමහරට කන. හැබැයි ඔබට දුන්නොත් හදලා ඔබට දකින්නකොට වමන යන අපිරියා හිතෙනවා. එතකොට ඒක තමයි. හැබැයි ඒ අයට දකින්නකොට කටට කෙල වුණනවා. මේ සත්‍යයන්ගේ ස්වභාවයත් සමහර අපිට අපිරියා වුණාට සමහර ප්‍රේතයන් ප්‍රේත ලෝකවල ඉන්න සත්‍යයන් හසූචි ටික මලමුට්ට ටික ඒවා තමයි ඔවුන් ඇලුම් කරන්නේ ආස කරන්නේ. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔබ දන්නවා සාරිපුත්ත හාමුදුරුවෝ කියන්නේ මේ බුද්ධ ශාසනයේ ඒකා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරපු කෙනා. අග්‍ර ශ්‍රාවක තනතුරක් ලබන්න අසංකේයකුත් කල්පලක්ෂයක් පාරමී පුරන්න ඕනේ. මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි ධර්ම සේනාධිපතින් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ විදිහටම පවත්වන්න පුළුවන් භික්ෂූන් වහන්සේලා අතර සාරිපුත්තයන් වහන්සේ අග්‍රයි කියන. ඒ සාරිපුත්තයන් වහන්සේ වඩිනකොට දෙව් බඹුන් අහසේ පිරීලා සාදුකාර දෙනවා. උන්වහන්සේ දවසක් වඩිනකොට පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වඩිනකොට පඳුරක් අස්සේ ඉඳං විශාල් දුර්ගන්ධයක් හමන ඇට සැකිල්ලක් වගේ ප්‍රේතිය ඇගේ මස් කඩා හැලෙනු. ඒ අමනුස්්‍යයන්ට කර්මාන් රූපිය ලැබිච්ච සරීර ඔය පේතවත්වී ගොඩාක් තියෙන අමුත්තුම සරීර මොකද මේ මනුස්්‍යව ගැනීම උපපාතික වන ලැබෙන. හැබැයි ඒ අමනුස්්‍යයන්ට කය ගණ කරගෙන කෙනෙක් ඉදිරියේ පෙනීඉන්න පුළුව. ඒ අගේ සරීරයේ අපිට නොපෙන වුනාටේ ගන්ධය අනිත් අයට දැනෙනවා. දැන් සාරිපුත්ත හාන්දුරුව ඉදිරියට මේ ප්‍රේතිය පඳුරක් අස්සී නං ඉස්සරහට ඇවිල්ලා කය ගණ කරගෙන පෙනී හිටියා. සාරිපුත්ත හාන්දුරුව දැක්කා ඇට සැකිල්ලක් පුණ්ඩි වෙලා ඉන්නා වගේ ඇගේ මස් කඩා හැලෙන විශාල දුර්ගන්ධයක් හමන ප්‍රේතිය. ඒ දිහා අනුකම්පාවෙන් බලල සාරිපුත්ත හාන්දුරුව කල්පනා කරා මෙහෙමත් අකුසල විපාක ගෙවන අමනුස්්‍යයෝ ඉන්නවනේ කියලා අනුකම්පාවෙන් බැලුව ඇති මොනව කරන්නද. උන්වහන්සේ පාඩුවේ පිණ්ඩ පාතේ වඩින ගමන උන්වහන්සේ ඉස්සරහට අර පාරදිග ඉදිරියට වැඩිය. පියවර කීපයක් යන්න ඇරලා මේ ප්‍රේතිය කියනව ඇහෙන්න ස්වාමීනි අහක බලන් යන්න එපා. මම ඔබ වහන්සේගේ ආත්ම පහකට පෙර අම්මා කියෝ. සාරිපුත්ත මහරහතන් වහන්සේ නතර වෙලා බැලුව ඇත්තද? මේ ප්‍රේතිය කියන කතාව ඇත්තද කියලා දිවසින් බැලුවා. බලනකොට දැක්ක ඇත්ත. ආත්ම පහකට පෙර එදා සාරිපුත්තයන් වහන්සේගේ සසරේ අම්මා. ඒ ජීවිතේ කරපු අකුසලයකින් ප්‍රේත ලෝකයට වැටිලා තාමත් අවුරුදු සමහරට ලක්ෂ ගාණක් වෙන්න පුළුවන් ඒ වෙනකොට. තාම ප්‍රේතිය. එතකොට ආත්ම පහකට පෙර සාරිපුත්ත හාමුදුරුවෝ ඒ ප්‍රේතිය මනුස්ස ලෝක ඉපදිච්චේ ආත්මේ සාරිපුත්ත හාමුදුරන්ගේ ආත්ම පහකට පෙර අම්මා. එතනින් පස්සේ තාත්ම පහක් ඉපදිලා රූපසාරී බැමිණියගේ දරුවෙක් හැටියට අපේ බුදුහාමුදුරුව පහළ වෙච්ච කාලේ ඉපදිලා උපතිස්ස සාරිපුත්ත හාමුදුරුව එදා උතුම් ධර්මය අවබෝධ කරගෙන රහත් වෙලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලබමින් උන්වහන්සේ වඩිනවා. හැබැයි ආත්ම පහකට පෙර අම්මා තාම ප්‍රේතිය. සාරිපුත්ත හාමුදුරුව ඇහුවා ප්‍රේතිය මොනවද ඔබ මගෙන් බලාපොරොත්තු වෙන්නේ? අනේ ස්වාමීනි මුළු ඇඟම දනවා කිව සාපිපාසාවෙන් ඇඟ පිච්චෙනවා. මං ගැන අනුකම්පා කරලා මට පින් දෙන්න කවුරුවත් නැහැ කියලා. මං විශාල දුකක් විඳිනවා කියලා ආහාර හොයාගන්න යොදුන් ගණන් මං යනවා. නමුත් මට ආහාර වලින් කුසගින්න දැනෙ නිවෙන්නේ නැහැ කියලා. එතකොට සාරිපුත්ත හාමුදුරුව අහන ප්‍රේතිය නුඹ කුසගින්න නිවාගන්නේ මොනවද ඔබේ ආහාර පාන? ඔන්න ඔබට මේ කතාව තියෙනවා පේතවත්වයේ තියෙනවා සාරිපුත්ත මාතා පේතවත්ව කියලා තියෙනවා. ඔබට පෙරලලා බලන්න පුළුවන්. ඒකේ තියෙනවා කෑම ලිස්ට් එකක්. ප්‍රේතයන් කනපුන ආහාර. අන්න ඒක කියවපුවාම කියවනකොටත් අපිරිය හිතෙනවා. ඔන්න අමනුෂ්‍යයන්ගේ ජීවිත. මේ ප්‍රේතී කියනවා සාමීනි මිනී පිච්චෙනකොට උතුරලා යන උරුණු තෙල් ආග්‍රහණික. අපි කනවා වගේ කනවා නෙමෙයි ඒවා ආග්‍රහණී කරනකොට කුසගින්න ටිකක් නිවෙනවා කියන. මල මිනී කුණු වෙලා යනකොට ගලන ඕජාව ආග්‍රහණය කරන ඒවා උරාබනවා කියන. එතකොට කුසගින්න ටිකක් නිවෙනවා කියන. කාන්තාවන්ගේ පිරිමින්ගේ ශරීර වලින් ගලන අසූචි වර්ග මල මුට්ට කෙළ ගහන ඒවා උරාබනකොට ටිකක් කුසගින්න නිවෙනවා කියන. ඔය වගේ ගොඩාක් පිළිකුල් සහගත කන බොන කෑම ගැන වෙන දෙයකින් ප්‍රනීත දෙයකින් කුසගින්න නිවෙන්නේ නැහැ. කුසගින්න නිවෙන්නේ කර්ම විපාකෙට අර වගේ දෙයකින් විතරයි. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ ඒ වෙලාවේ පිණ්ඩපාතේ වැඩියා. වැඩම කරලා එදා තමන්ට දානේ ලැබුණාට පස්සේ වෙන දණන් තමන්ගේ පාත්‍රයට තමන්ට සෑහෙන දානේ ලැබුණාම දානේ වළඳනවා. එදා සාරිපුත්ත හාමුදුරුවෝ මුළු පාත්‍රය පිරෙන්නම පිණ්ඩපාතේ කරා. අර පාත්‍රයත් අරගෙන ආරාමයට වැඩම කරලා තව ස්වාමීන් වහන්සේලා කීප නමක් සිවුරු පොරවනවා පිණ්ඩපාතේ වැඩේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වා ආයුෂ්මතුනි ඔබ වහන්සේලා අද දානශාලාවට උහුම වඩින්න. ඔබ වහන්සේලා පිණ්ඩපාතේ වඩින්න අවශ්‍ය නැහැ. මං අද ඔබ වහන්සේලාට පිණ්ඩපාතේ කරගෙන මට අද දානයක් පූජා කරගන්න අවශ්‍යයි. තමන් පිණ්ඩපාතේ කරපු දානේ ටික තමන්ගේ පාත්‍රෙන් අනික් සංඝයාට බෙදලා දන් දුන්න. දන් දීලා සාරිපුත්ත හාමුදුරුවෝ ප්‍රාර්ථනාවක් කරලා ඒ පින් අනුමෝදන් කරා. අද මං පිණ්ඩපාතේ කරගත්ත මගේ පිණ්ඩපාතේ දානිය මං සංඝයාට දන් දුන්නා. මේ දාන මේ පින මීට ආත්ම පහකට පෙර මගේ අම්මා වෙලා තාම ප්‍රේත ලෝකේ සාපිපාසාවෙන් දුක් විඳින මේ ප්‍රේතිය මේ පින් අනුමෝදන් වෙත්වා. සාපිපාසා සංසිදේවා, කුසගින්න සංසිදේවා, මේ ප්‍රේතිය සුවපත්තේවා කියල සාරිපුත්ත හාඳුරු පින්දුන්න. මේ පින්දුන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමේ, මේ බුද්ධ ශාසනයේ සාරිපුත්තයන් වහන්සේ ප්‍රඥාවන්තයන්ගින් අග්‍ර ධර්ම සේනාධිපතින් වහන්සේ. ඒ පින් දෙනකොටම අර ඇට සැකිල්ලක් වගේ තිබ ශරීරයේ දිව්‍යාංගනාවක් වගේ කය එහෙමම වෙනස් වුණ. කුසගින්න පිපාසෙ නැති වුණ. දිවිය සලු වගේ සලු ශරීරයට පහළ වුණ. ආහාර පාන පහළ වෙන්න පටන් ගත්තා. ආයමත් දවසක සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනකොට අර ප්‍රේතිය පෙනී හිටිය අඳුන ගන්නවත් බැ දිව්‍යාංගනාවක් වගේ. පෙනීදල සාරිපුත්ත හාමුදුරන්ට පින් දීලා කියන ඔබ වහන්සේට බොහෝ පින් අයිති වෙනවා. ඔබ වහන්සේ පින් අනුමෝදන් කරද්දී ඒ පිනෙන් මං සුවපත් වුණා, සැපවත් වුණා කියලා. හැබැයි පින්වතුනි මතක තියාගන්න, සාරිපුත්ත හාමුදුරන්ට පින් දීලා ඒ ජීවිතේ තාවකාලිකව සැපයක් ලබලා දෙන්න පුළුවන් වුණා. ඒ පිනේ විපාක බලවත්ව තියෙන තාක්කල් අර ප්‍රේතියට කුසගින්න පිපාසෙ සංසිඳිලා ආහාර පාන පහළ වෙලා බොහෝම දිව්‍යාංගනාවක් වගේ සැපසේ පිනේ විපාක තියෙන තාක්කල් ඉන්න. හැබැයි සාරිපුත්ත හාමුදුරන්ට ඒ ආත්මෙන් ගලවන්න බෑ, ඒක කාටවත් කරන්න බෑ. තම තමන් සසරේ වපුරපු දේවල්ලේ. හැබැයි සාරිපුත්ත හාමුදුරුව පින් දෙනකොට තමන්ගේ පෙර පිනක් මතුවෙලාවොත් තමන් එතනින් සුගතිය යනවා, ඒ කර්මෙ ගෙවිලා. ඒ ඇරෙන්න අපිට පින් දීලා අපිට ඕන විදියට තව කෙනෙක්ගේ සංසාර ගමනේ අපිට උපද්දවන්න බෑ. අපි කවුරුත් එකිනෙකා වපුරගත්ත දේවල් අපි කවුරුත් අස්වැන්න කරගෙන සසර යන පිරිසක්. ඒ නිසා මේ සංසාර ගමන බොහොම භයානකයි. නිරේ ස්වභාවය කොයි වගේ ඇද්ද? බුදුරජාණන් වහන්සේ පෙන්වනා මහණෙනි, නිරේ ඉන්න නිරි සත්‍යය හැම වෙලාවෙම සමාහට කල්ප ගණන් ගෙවෙනවා. අපි මනුස්ස ලෝකේ නම් අවුරුදු 50යි 60යි උපරිම 100යි කියලා හිතමු. හැබැයි ප්‍රේත ලෝකෙට වැටුණත් අවුරුදු දහස් ගාණක්. දැන් අර සාරිපුත්ත හාමුදුරන්ගේ අම්මා වෙච්ච ප්‍රේතිය අවුරුදු දස දහස් ගණන් ප්‍රේත ලෝකේ ප්‍රේතියක් හැටියට හිටපු කෙනෙක්. ඒ වගේ නිරේ ඉපදිච්ච නිරි සත්‍යෝ සමහර විට බුදුවරු පහළ වෙලා පිරිනිවන් පාලා තව බුදු කෙනෙක් පහළ වෙලා, ඒ දන්නෙත් නෑ. ඔහු අපායේ. ඒ අකුසලයේ ගෙවලා ගෙවලා ගෙවලා ඉවර වෙලා යම් පිනක් මතුවෙනකොට තමයි අපායෙන් චුත වෙලා උඩට එන්නේ. අපිට ඕන විදිහට සසර යන්න පුළුවන්කමක් නෑ. කර්මයෙන් අපි උපද්දවන්නේ, කර්මයෙන් අපි අරගෙන යන්නේ. අන්නේ නිසා මේ සංසාර ගමන ගැන හිතන් බුදුරජාණන් වහන්සේ මේ සසර ගැන දේශනා කරපු දේශනා, ඔබ පේතවත්තු සිදුවීම් සිය ගාණක් තියෙනවා අරගෙන කියවන්න, හොයාගන්න පුළුවන්. ඔබට අන්තර්ජාලයෙන් හරි හොයාගන්න පුළුවන් පේතවත්තු ගැන තියෙන පොත්පත්. ඒ වගේම සසර බිය ඇති වෙන දේශනාවන් නිතර අහන්න, බණ අහන්න. සංසාර බයක් ඇති වෙන්න තමයි සද්ධාව උපදින. ඔබට මම මේ දේශනාව ආරම්භයේම සිහිපත් කරා. සද්ධාවට හේතුව තමයි දුක්ඛූප නිසා සද්ධාව. සසර දුක, සංසාර බය, සසර බය ඇති වෙන කෙනා තමයි කොහොමද මේකෙන් බේරෙන්නේ කියලා හිතන්නේ, කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා ගැලවෙන ක්‍රමයක් හොයන්නේ. අන්න යාට තමයි ගුරුපදේශ රහිතව තමන් වහන්සේ විසින්ම සංසාර දුක අවසන් කරගත්ත බුදුරජාණන් වහන්සේව තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ හැටියට මුණගැහි. අන්න යා බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ යන්නේ මේ සංසාර ගමනින් නිදහස් වෙන මාර්ගයේ පෙන්වන මගේ ගුරුවරයා ශාස්ත්‍රුන් වහන්සේ හැටියට මම බුදුහාමුදුරන්ව පිළිගන්නවා කියන තැනට ඇවිල්ලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ නිවන් මඟ තමයි සසරෙන් මිදෙන මාර්ගය. ඒ මාර්ගයේම මං ගමන් කරලා, ඒ මාර්ගය අනුගමනය කරලා මම මේ සංසාර දුකෙන් මිදෙනවා කියන තැනට ඇවිල්ලා තමයි ධම්මං සරණං ගච්ඡාමි කියලා යා ධර්මයේ අවබෝධයෙන් සරණ යන. ඊළඟට යා බලනවා මේ මාර්ගය වඩලා ඇත්තටම ප්‍රතිඵල ලැබුවද? මේ ගැලවිච්ච අය ඉන්නවද, හිටියද? අන්න යාට දකින්න ලැබෙනවා සෝවාන් වෙච්ච අය, සකදාගාමි වෙච්ච අය, අනාගාමි වෙච්ච අය, රහතන් වහන්සේලා. මේ බුද්ධ ශාසනයේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි, කෝටි ගණන් ශ්‍රාවකයෝ ධර්මය අවබෝධ කරා. එහෙමනම් මේ නිවන් මඟ කරා යන ගමනේ පෙර ගමන් කරුවා, අපි මේ යන ගමනේ පෙර ගමන් කරුව තමයි ඒ උතුම් ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නය, මාර්ග පල්ලපු ශ්‍රාවකයෝ. සංඝං සරණං ගච්ඡාමි කියලා අපි ඒ අය සරණ කරගෙන ඒ ගමන් කරපු මාර්ගය අපිත් ගමන් කරනවා කියලා අන්න අවබෝධයෙන් තිසරණයට එන. අන්න එතන ඉඳංයා සංසාර බය ඇති කරගෙන අප්‍රමාදීව ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න. ඉතින් එහෙම නම් ඔබ හැම දිනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිත අපි දන්නේ නෑ කවදා කොතන කොයි මොහොතේ හුස්ම ටිකයයිද මේ ලෝකේ පුරා හිතන්න බැරි වෙන විදිහ. දැන් බලන්න මේ වසංගතය දිහා ලෝකෙ මොන තරම් වේගෙන් පැතිරීගෙන යනවද, මිනිස්සු කොච්චර අසරණද. ඒ නිසා විටින් විට නොයේක් හිතාගන්න බැරි විපත් වලින් අපි අසරණ වෙනවා. එවැනි ජීවිතයක් තුළ යන්තම් පෙර පිනකට මනුස්ස ජීවිතය ලැබුණ, තාම ඒ මනුස්ස ජීවිතය කොහොම හරි බේරිලා තාම තියෙනවා. ඒ අතර බුද්ධ ශාසනයක් මුණ ගැහුණා, ධර්මයට හිත පැහැදුනා, ලේසි දෙයක් නෙමෙයි. මනුස්ස ජීවිත ලැබපු කීයෙන් කී දෙනාටද බුද්ධ ශාසනය මුණ ගැහේ? එතනිනුත් කීයෙන් කී දෙනාටද බුද්ධ ශාසනය ගැන හිත පහදී? ෂණ සම්පත්තිය ඇතිවෙන ඒ සියල්ල තමන්ට ලැබුණා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දැන් කළ යුතු දේ තමයි අප්‍රමාදීන සම්පාදේ, අප්‍රමාදීව මාර්ගයේ වඩන්, අප්‍රමාදීව කුසල් වඩන්. ඉතින් ඔබ හැම දිනාටම අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහැවත් පින්වත් ඔබට සුදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077-912-4715 077-60-140-160 දුරකථන අංක මගින්ද 071-8027-197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති, සියලු දානයන් අතර ධර්ම
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. එනිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යම්කෝ.

0: තමන්ගේ වැඩමෙන්ම අනුන්ගේ වැඩද නැතහොත් ස්වార్థය මෙන්ම පරාර්ථයද සමසේ සිටිය යුතුය. එසේම මෛත්‍රී සිත සෑම දිනා කෙරෙහි පැතිරිය යුතුය.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපි වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වා සෝවාබාදෝ ඨානසෝ
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

පින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්

को बिना धर्म ही गया।

අධාර්මිකව ජීවත් වනවාට වඩා ධාර්මිකව මිය යාම උතුම්ය. ඒ ආකාරයට දේශනා කරන ලද බුදුබණ සිහිකොට පින්දහම් සිදුකොට සත්‍ය වශයෙන්ම නිවනට පැමිණෙන්න.

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදිල ගුවන් විදුලිය
4: සුවඳ දුම් පූජා කිරීමේ ආනිසංස සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ කාලේ දූපදායක කියලා හාමුදුරුව කෙනෙක් සිටියා. මේ දූපදායක හාමුදුරුව හරීම ශ්‍රද්ධාවන්ත සීලාදී ගුණයෙන් යුක්ත ස්වාමින් වහන්සේ නමක්. එක දවසක් උන්වහන්සේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය පිරිසිදු කරනවා. මේ ගඳ කිරිය පින්වතුනි පිරිසිදු කරලා උන්වහන්සේම ඉතාම මිහිරි සුවඳවත් මල් සොයාගෙන ඇවිත් ඒ තුලින් සකස් කරන විශේෂිත වූ සුවඳ ධූපයක් සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගඳ කෙලිය සුවඳවත් කරනවා. ඒ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ කාරණාව සෙදු කරපු නිසා කල්ප 94ක් අපායට යන්නේ නැතුව දුගතියක උපදින්නේ නැතුව නිවන් අවබෝධය දක්වාම සැප විපාක වින්ද බව පාලි අපදානෙහි සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි පිළින්දවච්ච මහරහතන් වහන්සේටත් සූඳුනුම් පිදූ පිනෙන් උන්වහන්සේට මෙහෙම ආනිසංස සමුදායක් ලැබිලා තිබෙනවා. සුවඳවත් සිරුරක් ඇත්තෙක් බවට පත්වීම, කීර්තිමත් ජීවිතයක් ලැබීම, යසස් ඇත්තෙක් බවට පත්වීම, වහා වැටහෙන නුවණක් ඇතිවීම, තීක්ෂණ නුවණක් ඇතිවීම, බූරි පඤ්ඤ යන නුවණ ලැබීම, ගැඹුරු නුවණ ඇත්තෙකු වීම, විපුල වූ නුවණක් ලැබීම, ජවන ප්‍රඥාවක් ලැබීම, පින්වතුනි මෙන්න මේ කියන උතුම් ආනිසංස සමුදාය දූපදායක හාමුදුරුවන්ට නිවන් අවබෝධ කරගන්න තාක්කල් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. එම නිසා ඔබත් පූජා කරන සුවඳ ධූපය බුදු පියාණන් වහන්සේට බැතිබර ගෞරවයෙන් ශ්‍රද්ධාව සිත්වල පෙරදරි කරගෙන සකස් කරගත් මනසින් සිතින් යුතුව පූජා කරන්න. ඔබට හියානිසංස මනාව ලබා ගන්නට පුළුවන්.

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවද ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හිතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සෙත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්මදේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සෙත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

එබැවින් සිංහලයෙන් ප්‍රකාශ කළායයි අනාදරයක් ඇතිකොට නොගෙන භක්ත්‍යාදරයෙන් නමස්කාර කරමින් මනෝහාර වූ මේ සද්ධර්මය ඇසුවහොත් සත්‍ය වශයෙන්ම අතිශයින් උත්තරීතර වූ ස්වර්ග හා මෝක්ෂ සම්පත්තිය සිද්ධ වන්නේ.

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේමය. ධම්මපදය යමතලයි.

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමගයි.

0: හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි ධම්මපදය යමක වර්ගය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

පින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද

ලොවේ තිස්සියල් ගිලගන්නා වූ මාරයාට කොතැන වුවද බාධාවක් නැත. අප විඳින්නා වූ මේ සැප පින් ඇතිතෙක් පමණි. ජීවත්වන කාලය බුදුබණට අනුව ජීවත් වෙනවා විනා

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: සුදුල ගුවන් විදුලිය

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ගෝ.

යමෙකු උතුම් සද්ධර්මය අසන්නේ නම් අතිශයින් ගෞරව පූර්වකව ඇසිය යුත්තේය. එවිට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය සැබවින්ම

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

මොනවද මොනවද කිය කිය අසමින් මේවා ගෙනත්තිය පුගේවා පැටිය ඔක්කොම කෑවා කෑමෙන් පසු ගම ජෝඩුව එළියට

අඳ ගැහුවේ මෙතන හිටි අයයි මම හිතුවේ මේකත් මේ දන්තලා කියයි උන් නැහැ මට තමා වෙලා ටිකක් හිටිනවා

0: మాస్కేవట పోయ దవతి తోట పాల దున్నా
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පින්වත, කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?

0: මල්රේනු මල්වියන් ආදිය පූජා කිරීමෙන් ලැබෙන විපාක. පින්වතුනි, ඔබේ ජීවිතයෙන් ඔබ ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කරලා මල්වලින් සකස් කරන විශේෂිතු මල්මාලා, මල්වියන්, මල්රේනු බුදුහාමුදුරුවන්ගේ නාමයට අපමණ පූජා කර නැති. අපි විමසමු, විමසා බලමු, අවබෝධ කරගමු ඒ උතුම් පූජාවක තිබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. අතීතයේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ රේණු පූජක කියලා ඉතාම සීලවන්ත හාමුදුරන් වහන්සේ නමක් වැඩ සිටියා. එක දවසක් මේ හාමුදුරන් වහන්සේට සිතෙනවා, මේ සුවඳවත් මල් රේණු සකස් කරගෙන, විශේෂයෙන් නාමල් රේණු සකස් කරගෙන බුදුහාමුදුරන්ට පූජ කරන්න ඕන කියලා. එහෙම සිතන රේණු පූජක හාමුදුරුව උන්වහන්සේගේ දෑතින්ම නාමල් රේණු සකස් කරගෙන පිරිසිදු කරලා විපස්සී බුදුරජාණන් වහන්සේට මහත් වූ ගෞරවයෙන් යුක්තව පූජා කරනවා. එතනදී පින්වතුනි, සිතේ මහා ප්‍රසන්න භාවයක් ඇති කරගෙන, සිතේ මහා සතුටක් ඇති කරගෙන උන්වහන්සේ ඒ උතුම් පූජාව සිද්ධ කළා. සඳහන් වෙනවා එහි ආනිසංස වශයෙන් ඒ පූජා කිරීමේ මහා පිනෙන් රේණු නම් සක්විති රජ බවට පත් වෙලා ඉපදෙන්නට වාසනාව ලැබුණ කියලා. සංසාරේ අවසානයේ නිවන් අවබෝධයේ දක්වාම ඒ මල් රේණු පූජා කිරීමේ මහා පින උපනිශ්‍රය වෙලා තිබෙනවා. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ. මේ තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ තිනසුලක කියන හාමුදුරුවෝ, තිනසුලක කියන ස්වාමින් වහන්සේ බෝලිද්ද මල් පුදා, ඉතාම ලස්සන මල් වර්ගයක් බෝලිද්ද මල් බුදුරජාණන් වහන්සේට, විපස්සී බුදුරජාණන් වහන්සේට පූජා කරලා මහා ආනිසංසයක් ලබාගෙන තිබෙනවා. 25 වතාවක් සද්දිවිඳු බවට පත් වෙලා ඉපදෙන්න වාසනාව ලැබිලා තිබෙනවා. එවැගේම පින්වතුනි, 75 වතාවක් සක්විති රජ සම්පන්න බවට පත් වෙන්න අවස්ථාව ලැබිලා තිනවා. අවසානයේ කෙලෙසුන් නසා මහා නිවන් සම්පත් ලබා ගන්නට මහා පිටුවහලක් බවට පත් වුණා ඒ සුවඳ මල් වියන් පූජා කිරීමේ අනුභවයේ. ඔබේ ජීවිතේනුත් මේ ආදී වශයෙන් බොහෝ අවස්ථාවල මේ උතුම් පින්කම්වලට සහභාගි වෙලා ඇති. එහෙම නැත්නම් ඔබේ දායකත්වයේ ඇතුව ඔබ විසින්ම බුදුගුණ සිහිපත් කරලා මේ උතුම් පින්කම් සිදු කරල ඇති. එනිසා ඔබ ඒ සිදු කරපු පින්කම පින්වතුනි සංසාරයට මහා බලයක්, මහා ශක්තියක් බවට පත් වෙනවා. සිත ශ්‍රේෂ්ඨ කරගෙන, සකස් කරගත් මනස පෙරටු කරගෙන ඔබ ඒ උතුම් පින්කම සිදු කරන්න. එවිට ආනිසංස ඔබට ලැබෙනවා.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නා

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිත ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

මහා සංගය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නා

පින්වත, සසර ගමන නිම කළ ශෝක දුරු කළ සියලු තැන්හි නොවැළී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

0: ඓතිහයට රතන සූත්‍ර දේශනාව මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සරසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: මහත්සේ වැඩසනසා දෙන සිරිත් මල්දම බලයි. හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් සුදුලගුවන්
1: ගිය සමගයි උදා කරගන්න රැඳී සිටින්නේ.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය

ඉදිකට පූජා කිරීමේ විපාක. විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයේ සුචිදායක නමින් හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් සුචිදායක ස්වාමින් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේට ඉදිකට පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් හත්වාරයක් සක්විති රජ ලැබුණා. පිනින්දවත් චපදානයට අනුව මෙන්න මේ ආකාරයෙන් විපාකද ලැබී තිබෙනවා. කුකුස් සිඳලීමේ ශක්තිය ලැබීම, ඒ කියන්නේ සැකය නැති කිරීමේ හැකියාව ඇතිවීම, විශිෂ්ට වූ රූප සම්පත්තියක් ලැබී කටයුතු කිරීම, බොහෝ භවභෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, තීක්ෂණ නුවණක් ඇත්තෙකු බවට පත්වීම, ගැඹුරු වූ සියුම් වූ ධර්ම කරුණු කාරණා වහා වටහාගෙන ධර්මය අවබෝධ කර ගැනීමේ ශක්තිය ඇත්තෙකු බවට පත්වෙනවා ඉදිකට පූජා කිරීමේ ආනිසංස වශයෙන්. ඔබ ඒ පුංචි දෙය පූජා කරනවා ඇති, නමුත් ඔබෙහි ආනිසංස නොදන්නවා ඇති. නොදන්න ආනිසංස දැනගත් මොහොතේද පින්වතුනි, ඔබ හැබැයි සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ උතුම් පූජාව සිදු කරන්න. අන්න එවිට ඔබට මේ කියන ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන්. නිර්වාණ අවබෝධය ලැබෙන තෙක් අපි මේ සංසාරයේ ගමන් කරනවා. ධර්මය අවබෝධ වෙන තෙක් මේ සංසාරයේ අපි ගමන් කරනවා. අන්න ඒ උපදින ආත්ම භාවයන් වල අපිට මේ කියන ආනිසංස ලබාගෙන ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණොත් පින්වතුනි, අපිට මේ සසර ගමන කෙටි කරගන්න පුළුවන්. එනිසා ඔබ පූජා කරන දේ ඔබේ සිත තුල සකස් කරගෙන පූජා කරන්න. ඔබට ආනිසංස ලබා ගන්නට පුළුවන්.

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිත ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

පින්වතුනි, දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද? මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ.

සම්බුදු දහම ගැන සිංහලයෙන් කියූ කවියට නිසක ලෙස සිත පහදවාගෙන අනිත්‍ය වූ පංචස්කන්ධයෙහි අස්තිර භාවය නුවණින් වටහාගෙන නිවනට පැමිණියා වූ සංඝයා වහන්සේ සැට නමකි.

0: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලිය.

0: පින්වත සසර ගමන නිම කළ ශෝක දුරු කළ සියලු තන්හි නොඇලී මිදුණා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

ගීතයේ සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදිල ගුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

0: ඔබ එක්වන්නේ සුදිල ගුවන් විදුලියේ හින්දි ගීතාවලියක් සමගයි.
1: සුදිල ගුවන් විදුලියේ

0: சுதில குவன்விதுலிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: බිම්බිසාර රජතුමාගේ කකුල් පලා ලුණු දැමීමට හේතුව එහි විපාකය කුමක්ද? සංසාරයේ සිදු කරගත් මහා පාපී ක්‍රියාවක් විපාක දුන්නා. අජාසත් පුතා තාත්තාට අප්‍රමාණ වද වේදනා දුන්නා. පිඟුතුනි, නොයෙකුත් වද හිංසා පීඩාවන් සිදු කරලා අවසානයේ මේ පුතා කරන්නේ මොකද්ද? කකුල් දෙක පළලා, යටිපතුල් පළලා, තෙල් ආදිය දමලා, ලුණු දමලා, එච්චර විතරක් නෙවෙයි, ගිනිගෙන දැවෙන කිහිරි අඟුරෙන් පිංවතුනි පුළුස්සන්නට වුණා, පුච්චන්නට වුණා, අප්‍රමාණ වද වේදනාවන් ලබා දුන්නා. පිංවතුනි, මේ සෝවාන් ඵලයට පත් වුණ බිම්බිසාර රජතුමාට ඒ තත්ත්වයට පත් වෙලත් මේ මහා දුකක් විඳීමට හේතුනේ කුමක්ද? පිංවතුනි, පෙර භවයකදී මෙතුමා චෛත්‍ය වටේ, බෝමලුව වටේ, චෛත්‍ය මිදුලේ බෝමලුවේ පාවහන් දාගෙන ඇවිදින්නට වුණා. පාවහන් දාගෙන ඇවිදින්නට වුණා. අන්න ඒ මහා අකුසල කර්මයෙන්, මහා පාපී ක්‍රියාවෙන් තමයි මේ ආත්ම භාවයේ මේ මහා දුක් විඳින්නට සිදු වුණේ. ඒ නිසා ඔබ අවබෝධ කරගන්න, විහාරයට, පන්සලට, පන්සල භූමියට, තුරුණුවන් වැඩ සිටින ස්ථාන භූමිය ඔබ හිස්වැසුම් පාවහන් ආදී දමාගෙන අගෞරවයෙන් යුක්ත ඔබ කටයුතු කරමින් ඇවිදිනවා නම් පින්වතුනි, ඔබට මෙන්න මේ කියන ප්‍රතිඵලය සංසාරයේ කවදා හෝ ලැබෙනවා. එනිසා ඔබේ ජීවිතෙන් ඔබ මේ ක්‍රියාව සිදු කරගෙන තිබෙනවාද? තිබෙනවා නම් එයට සමාව ලබා ගන්න, තුරුණුවන් කමා කරවා ගන්න, ඉදිරියට ඒ නොකරන්න. මේ පුංචි දේශනාව ඔබේ ජීවිතයට ඒකාත්මික කරගන්න. බෝමලුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. චෛත්‍ය මලුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. පන්සලේ ගෞරවාන්විතව සිත පිරිසිදු කරගෙන ශ්‍රද්ධාන්විතව සිතින් යුතුව කටයුතු කරන්න. ඔබට පින්වතුනි සසර දිනා ගන්නට පුළුවන්. තෙරුවන් සරණයි.
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: පුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. විවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත සසර ගමන නිම කළ ශෝක දුරු කළ සියලු තන්හි නොඇලී මිදුණා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

0: පුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලිය.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යම්

0: සුදිලකුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
1: සුදිල ගුවන් විදුලිය

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවක්.

සම්බුදු දහම ගැන සිංහලයෙන් කියූ කවියට නිසක ලෙස සිත පහදවාගෙන අනිත්‍ය වූ පංචස්කන්ධයෙහි අස්තිර භාවය නුවණින් වටහාගෙන නිවනට පැමිණියා වූ සංඝයා වහන්සේ සැට නමකි.

යාළුවනේ දිනපතා 500 රුපියල් සිට 500 රුපියල් දක්වා පුංචි ඔබවැමෙන් සුදුල ගුවන් විදුලිය පිළිම කරන ඔබේ කාල හෝරාව මතු දින

පින්නත. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක්මි. පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය පුප්පවග්ග සුදිල ගාමිණී සංගයි ඔබ.

0: පහන් පූජා කිරීමේ ආනිසංස. පීමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ අජිත කියලා ස්වාමින් වහන්සේ නමක් සිටියා. එක දවසක් මේ හාමුදුරුව පින්වතුනි තමන්ගේ දෑතින්ම මීතෙල් සකස් කරගන්නවා. මීතෙල් සකස් කරලා පීමතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා සිත තුල මහත් වූ ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති කරගෙන ශ්‍රේෂ්ඨ වූ සිතින් පීමතුරා බුදුරජාණන් වහන්සේට මේ මීතෙල් පහන පූජා කරනවා. බලන පුංචි පින්කමක්, ඒ පින්කමේ ආනිසංස සමුදාය කොයිතරම්ද කියලා. වාන සත්සියයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. දෙව්ලොව, මනුලොව මේ ආදී වශයෙන් ඉපදුන සෑම ආත්ම භාවයකම ඉතාම පිරිපුන් නුවණින් කටයුතු කරන්නට මහා ශක්තියක් ඇති වෙලා තිබෙනවා. අවසානයේ නිවන් අවබෝධ කර ගැනීමට පහන් පූජා කිරීමේ ආනිසංසය උපනිශ්‍රේ වෙලා තිබෙනවා. තව හිටියා පංචදීපිකා තෙරණිය. පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු සසුනේ මේ පංචදීපිකා තෙරණින් වහන්සේ සිටියා. එක දවසක් කරුවල වූ රැයක බෝධීන් වහන්සේට පිරිසිදු සිතින් ගෞරවයෙන් යුක්තව පින්වතුනි පහන් පහක් පූජා කරන තිබෙනවා. ඒ පහන් පහ පූජා කිරීමේ ආනුසංසය 80 වාරයක් දෙව්ලොවට අධිපති සක්දෙවිඳුගේ බිරිඳ බවට පත් වෙලා ඉපදුණා. දහස් ගණන් සක්විති රජදරුවන්ට අගමෙහෙසිය බවට පත් වෙලා ඉපදුණා. අවසානයේ අප බුදුසසුනේදී සත් අවුරුදු වියේදී නිවන් අවබෝධ කරගන්නට උපනිශ්‍රය වී තිබෙනවා. සකුලා තෙරණියත් එහෙමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරදුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරල තිබෙන චෛත්‍ය රාජානන් වහන්සේට එක රැයක් එක පහනක් පූජා කරල තිබෙන මේ පහන් ආලෝකේ ආනිසංසය පින්වතුනි මෙන්න මෙහෙම සඳහන් වෙනවා. හැමතැනම ප්‍රදීප දැල්ුණා, දිවස් ලැබුණා, තීක්ෂණ නුවණක් ලැබුණා, යසසින් දිලිසෙන ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටුණා. උසස් කුල සම්පත් ඇත්තෙක් බවට පත්ව කටයුතු කරා. අවසානයේ උතුම් නිවන අවබෝධ කරගන්න, ධර්මය අවබෝධ කරගන්න කෙනෙසුන් නසන්නට ඒ කළ මහා පින උපනිශ්‍රයක් වී තිබෙනවා. ඒකදීපීය හිමි, ඒකදීපීය කියන හාමුදුරුව සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ චිතකයට එක් පහනක් පූජා කරා. ඒ ආනිසංසය වනපොත් අපිට කියා දෙනවා. 31 වාරයක් සක්දෙවිඳු බවට පත් වෙලා තියෙනවා. 28 වතාවක් සක්විති රජ බවට පත් වෙලා තිබෙනවා. තවත් විශේෂ අනුසස් බොහෝමයක් ලබාගෙන තිබෙනවා. පින්වතුනි, ඔබත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරමින් පහන් ආලෝකයේ පූජා කරන්න. ඒ පහන් ආලෝකයේ පූජා කරන විට ඔබේ සිත පිරිසිදු භාවයට පත් කරගන්න. උතුම් බුදු හාමුදුරුවන්ගේ ගුණ හදවතේ ධාරණය කරගෙන පහන පූජා කරන්න. ඔබට ඒ තුලින් මහා ආනිසංසයක් ලැබෙනවා. මේ මා පැහැදිලි කර ඒ ස්වාමින් වහන්සේලාට ඒ ආත්ම භාවයන් වල බලන් ලැබුණ ආනිසංස කොයි තරම්ද කියලා. අපිත් අනාදිමත් කාලයක් තව සංසාරයේ ගමන් කරනවා. උතුම් ධර්මය අවබෝධ වෙනතෙක්, නිවන අවබෝධ වෙනතෙක්, නිවන ලබා ගැනීම තෙක් අපි සසර කටයුතු කරන්නට වෙනවා. ඒ කාල සීමාවේ අපිට නුවණ ප්‍රඥාව අවබෝධය මේ සියල්ල ලබාගෙන කටයුතු කරන්නට වෙනවා නිවන් අවබෝධ කරගන්නට. එනිසා මෙවැනි උතුම් පූජාවන් සිදු කරලා ප්‍රාර්ථනාවන් සිදු කරන්න ඔබට ඒ ප්‍රාර්ථනා ඔබේ සිතඟි පරිදි ඉටු කරගන්නට පුළුවන්.
1: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මග පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දෙයට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සුදුල ගුවන්විදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලි නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
2: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ටානාවීරමණී සික්කාපදං සමාදියාමි.

තල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පල කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Gacchanti sabbe maranaṃ ahañca. Bhūmatma sadahasitin yuttava sakas karagatta vu pūjā dravyan buda peraherin budu buda sandaha chaitya rājānan vahanseṭa bodhin vahanseṭa buddha pratimā vahanse abiyasa aṭavisi budurajānan vahanseḷā abiyasa mallāsana mata tæmpat kalāvu mal pahan suwanda dun dæhat gilan pasa bihit baḍu ādiyū buda pūjāvan aṭa pirikara ādī buda pūjāvan තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජා වෙත්වා. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජා වෙත්වා. උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්න.

අපි හැම දිනාම එක විට ගාථාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මගහැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති ඌදුරු සියල්ල මගහැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාත

හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන්පස බිහිත් බඩු, ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකයේ ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්‍යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ඨ විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත්ති උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්‍රකාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 98ක් රෝග 99ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැමදිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්ගුදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදයේ රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයා පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: ചോക്കുവാൻ പെതലിയ
1: ചത്രപൂജാ കിരീമേ ആനിസംസ അത്തദസ്സേ ബുദ്ധരജാനൻ വഹൻസേഗേ കാലേ ചത്രദായക നമിൻ സ്വാമിൻ വഹൻസേ നമ സിതിയ മേ സ്വാമിൻ വഹൻസേ പെര ആത്മഭാവയക പെര കാലയക തമൻഗേ എകമ പുതുനുവൻ പവിദിഭാവേട പത്തുന പവിദിഭാവേട പത്രല මේ පුතුණුවන් කෙලෙසුන් නසා රහත්භාවයට පත් වුණා. රහත්භාවයට පත් වූයින් පිරිනිවන් පෑවා. පින්වතුනි, ඒ ආත්මයේ මේ චත්‍රදායක හාමුදුරුව පුතුණුවන්ගේ පිරිනිවන් මංචකේ පිරිනිවන් පෑ ස්ථානයේ දැකලා එම ස්ථානයට ගිහින් සුදු රෙදි කෑල්ලක් සකස් කරගෙන ඒ තුනෙන් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් චත්‍රයක් සකස් කරලා පිරිනිවන් මංචකයට නම් වන්නට යෙදුණා. එහි ආනිසංස වශයෙන් බණ පොත කියා දෙනවා. කල්ප 94ක් සැප විපාක ලැබූ බව. එච්චර විතරක් නෙවෙයි, ඒ පිනෙන් තෙවරක් සක්විති රජ බවට පත් වූ බවද සඳහන් වෙනවා. එනිසා ඔබත් පූජා කරන පූජා වස්තුව පිළිබඳව අවබෝධ කරගෙන ඒ පූජා වස්තුව පූජා කරන කෙනාගේ ගුණය පිළිබඳව ගෞරවයේ සිතෙහි ඇති කරගෙන පූජා කරන්න. අන්න එවිට එහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්. චත්‍රදායක හාමුදුරුවන්ටත් ඒ ආනිසංසය ලැබුණේ පෙර ආත්මයේ තමන්ගේ පුතාගේ පිරිනුවන් මංචකයට තමයි ඒ චත්‍රයේ පූජා කළේ. බලන්නේ ආනිසංස කොයිතරම්ද කියලා. එනිසා පින්වතුනි, ඔබත් පූජා කරන පූජා වස්තුව, පූජා භාණ්ඩය ඒ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පූජා කරන්න. ඒ වගේම පිළිඳවච්ච හාමුදුරුවන්ට චත්‍ර දානයේ අනුසස් 8ක් ලැබිලා තිබෙනවා. සීතලින් පීඩා නොලැබීම, තම ශරීරයේ කුණු නොවැළීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, සෑම කල්හිම අන්‍යයන් විසින් ගරුබුහුමන් දැක්වීම, සියුම් වූ සුමට සුමුදු සමත් ඇත්තෙකු බවට පත්වීම, පිරිසිදු සිතක් ඇත්තෙකු බවට පත්වීම, ඌෂ්ණයෙන් පීඩා නොලැබී කටයුතු කරන කෙනෙක් බවට පත්වීම, බොහෝ විචිත්‍ර ලස්සන කුඩ ආදිය ලැබීම උතුම් පිනක් වශයෙන් හේතු වෙලා තිබෙනවා. ඔබටත් පින්වතුනි, ඒ ආනිසංස එලෙසින්ම ලැබේවා කියන ප්‍රාර්ථනා කරනවා.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කර

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපුර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රියකරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

රස පිරුණු සුභාවිත ගී ශ්‍රවණය කරන ඔබට මේ මොහොතෙහි අපි අදහස් කළා ඔබට මේ රසය පිළිබඳව කරුණු කාරණා ටිකක් සඳහන් කරලා මිහිරි ගීතයක මිහිර බෙදා හදා ගන්නට. රසය පිළිබඳව විවිධාකාරයෙන් සඳහන් වෙනවා. පැරණි පඬිවරු මේ රසය නම ආකාරයකට රස නමයක් තියෙන බවට ඉදිරිපත් කරලා තියෙනවා. බොහෝ විට මේ රසය නවය ඔබ දැනගන්න කැමති වෙයි. මා සඳහන් කරන්නම් ශෘංගාර, හාස්‍ය, කරුණා, රෞද්‍ර, වීර, භයානක, බීහත්ස, අද්භූත හා සාන්ත කියන රසයන් නමය තමයි මේ පැරණි පඬිවරු අපට නව රසයක් ලෙස ඉදිරිපත් කරලා තියෙන්නේ. වර්තමානයේ මේ නව රසය සංකීර්ණ සමාජයට ප්‍රමාණවත් වේද කියලා කතිකාවතක් ගොඩනැගී තිබෙනවා. මා මුලින් සඳහන් කළ රස නමය නිර්මාණ ශේෂ්ත්‍රයට, ගීත ශේෂ්ත්‍රයට, සිනමා ශේෂ්ත්‍රයට, නාට්‍ය ශේෂ්ත්‍රයට වර්තමානයේ යොදා ගනිද්දී විවිධ සුසංයෝගයන් විවිධ එක්කිරීම් සිදු වී තියෙන බව අපට පෙනී යනවා. සිතුවිලි විශාල පරිවර්තනයකට ලක් වෙලා තියෙන මේ කාල පරාසයේ බොහෝ විට සංවේදී වෙලා තිබෙනවා මේ සියල්ලක්ම. කෙනෙකුගේ රසවිඳීම බොහෝ විට සිදුවන්නේ ඔහුගේ හෝ ඇයගේ චින්තනය, අධ්‍යාපනය, දැනුම මෙන්ම සංවේදීතාව මත බව අපි පිළිගන්න ඕන කාරණයක්. විචාරකයින් නොයෙක් මතභේද අදහස් දක්වා තිබුණත් මේ වින්දන ශක්තිය වයස් සීමාව අනුවත් වෙනස් වෙන බව අපට පේන කාරණයක්. මා උදාහරණයක් සඳහන් කරන්නම්. කුඩා දරුවා නැලවිලි ගීතයට, ළමා ගීතයට ප්‍රිය කරන අතර තරුණයා තරුණිය පෙන් ගීතයට ප්‍රිය කරනවා. බලන්න වැඩිහිටිය මොනවටද ප්‍රිය කරන්නේ කියලා. මේ ඔබ අප ශ්‍රවණය කරන හරබර සුභාවිත ගී, ඒ වගේම තවදුරටත් එය ඉක්මවා යමින් බැති ගීයට ඇලුම් කිරීම සිද්ධ කරනවා වැඩිහිටියා. මේක එක්තරා විදියකින් ජීවිතයේ ස්වභාවයත් අපට කියා පාන අවස්ථාවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. සුද්දල ගුවන් විදුලියත් ඔබේ ආධ්‍යාත්මික වර්ධනය දියුණුව ඇති කිරීම සඳහා ගන්නා වූ ශ්‍රේෂ්ඨ මාත්‍ර උත්සාහයක් හැටියට මේ සඳහන් අපි සඳහන් කරනවා. අපේ ගුවන් විදුලිය ඔස්සේ නිතරම අපි ඔබට ප්‍රචාරය කිරීමට සලස්වා තිබෙන්නේ ඔබේ බුද්ධිය වර්ධනය වන, ඒ වගේම දහම් රසය උකහාගත හැකි ගීත වැඩසටහන්, ධර්ම දේශනා, ඒ වගේ දේවල්. හොඳයි, එහෙමනම් එම කරුණු කාරණා සිහිපත් කරමින් අපි ඔබට ආරාධනා කරනවා අප සමග එක්විය හැකි ආකාරය ඔබේ හිතමිත්‍රාදීන්ටත් පවසන්න. අපේ මේ ගුවන් විදුලිය මේ වැඩසටහන් පිළිබඳව www.sudularadio.lk අපේ වෙබ් අඩවියට පිවිසීමෙන් අපව ඔබට ශ්‍රවණය කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ බැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

හොඳයි. මාමි අවස්ථාවේදී ඔබට කලාව කියන වචනය පුංචි අර්ථක් ගන්වමින් පැහැදිලි කළ දෙන්න සූදානම්. බොහොම ගැඹීර ගැඹුරු අර්ථක් පවතින වචනයක් කලාව කියලා සඳහන් කරන්නේ. මිනිසාගේ මූලික ලැබිකම්, ඒ කියන්නේ ශෝකය, වේදනාව, බිය, රාගය, ආදරය, කරුණාව වැනි හැඟීම් භාවයන් ප්‍රකාශ කිරීම නැත්නම් ප්‍රතිනිර්මාණය කිරීම කලාව කියලා හඳුන්වා තිබෙනවා. මිනිසාගේ භාව සංයමශීලීව කලාකරුවා විසින් ඉදිරිපත් කරනවා. සාර්ථක නිර්මාණයකදී සිද්ධ වන්නේ අපටම එම නිර්මාණයේ රස විඳ අප කවුරුන් දැයි දැනගැනීමට සැලැස්වීමයි. එවිට අපේ රසඥතාවය නුවණැස පහළ වෙනවා. කිසියම් දෙයක් අප දකිනවාට වඩා අපූර්ව ආකාරයෙන් නිර්මාණය කොට ඉදිරිපත් කිරීම සැබෑ කලාකරුවාගේ ලක්ෂණයක් බවට පත් වී තිබෙනවා. ඔන්න ඔහොමයි කලාව වෙනද සැබෑ කලාකරුවාගේ නිර්මාණයක් බිහිවන්නේ. මේ පිළිබඳව ඔබේ අවධානයට යොමු කරමින් අපි තවත් මීරු ගීතයක මිහිර බෙදා හදාගමු.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳිමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳිමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන ශාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: පින්වතුනි, ඔබගේ ජීවිතයට වැදගත් දහම් කරුණක් එකතු කරන්නට අදහස් කරන මොහොත. පංචපුත්‍ර කාදක ප්‍රීතියගේ කතාව. සැවැත්නුවර ආසන්නයේ එක්තරා ගම්මානයක භික්ෂූන් වහන්සේලා අට නමක් වැඩ සිටිනවා. මේ භික්ෂූන් වහන්සේලා මේ පංචපුත්‍ර කාදක ප්‍රීතියව එක දවසක් දකිනවා. පිංගුතුන් මේ ප්‍රීතිය ඉතාම විරූපීව දුගඳහමන ශරීරයක් ඇතුව, එවැගේම හාත්පස මේ දුගඳහමන ශරීරයේ පණුව වැගිරෙමින්, එවැගේම මැස්සන් පිරෙමින්, නොයෙක් ආකාරයේ සෙම්සොටු වලින් පිරෙමින්, නොයෙක් ආකාරයේ විරූපී වූ ස්වභාවයෙන් කටයුතු කරනවා. එච්චර විතරක් නෙවෙයි පිංවතුනි, පංචපුත්‍ර කාදක ප්‍රීතිය කියලා කියන්නේ උදෑසනට දරුවෝ පස් දෙනෙක් වදනවා. ඒ වදන දරුවෝ පස් දෙනාම එවෙලේම කාල දානවා. සාදුකින් පෙළෙන හේතුවෙන් එවෙලේම ඒ දරුවෝ පස් දෙනාම කනවා. ඒ වගේම සවසටත් දරුවෝ පස් දෙනෙක් වදනවා. අර විදිහටම ඒ දරුවෝ පස් දෙනා කනවා. බලන්න පින්වතුනි, කරපු අකුසල කර්මය කොච්චර බරපතලද කියලා. බොරුවක් කියලේ බොරුවට දිවුරලා බොරුව කියනවා. සමහර වෙලාවට ඔබත් ඒ විදිහට සිදු කරන්න පුළුවන්. ඔබේ ඇති යම්කිසි වරදක් ඔබ සිදු කරලා ඒ වරද වහගන්න ඔබ සමහරක් වෙලාවට දිවුරා පොරොන්දු වෙන්න පුළුවන්, මම මෙහෙම වරදක් සිදු කරේ නෑ කියලා. පිංගුතුනි, ඒක මහා බරපතල ක්‍රියාවක්. මේ පංචපුත්‍ර කාදක ප්‍රීතිය මෙහෙම වීමට හේතුව කුමක්ද? මේ භික්ෂූන් වහන්සේලා ඒ ප්‍රීතියගෙන් විමසනවා. විමසනකොට පිංගුතුනි ඇය කියනවා, මම ජීවත්ව ඉන්න කාලයේදී ස්වාමී පුරුෂයාගේ අනිත් බිරිඳට දරුවෝ ලැබෙන්න ඉන්නවා. ඒ දරුවෝ ලැබෙන්න ඉන්න අවස්ථාවේදී ඒ කුස තුළදීම ඒ දරුවෝ මම විනාශ කරා. ඒක ස්වාමියා දැනගෙන මගෙන් ඇහුවා. නමුත් මම කිව්වා කවදාවත් මම එහෙම දෙයක් සිදු කරේ නෑ කියලා. මම දිවුරල පොරොන්දු වුණා. මම කිසිම දවසක ඒ වගේ ක්‍රියාවක් සිදු කරේ නෑ කියලා මහා බොරුවක් කීවා. එහෙම ක්‍රියාවක් මම සිදු කරා නම් ස්වාමීනි, මම මරණින් මතු ප්‍රේතියක් බවට පත් වෙලා මම වදන දරුවන්, මම බිහි කරන දරුවන්ම කන ප්‍රේතියක් බවට පත් වෙන්න කියලා පොරොන්දු වුණා. පින්වතුනි, අකුසල කර්මයේ ප්‍රතිඵලය නොදැන කළා. බලන්න, එහි අකුසල කර්මය සංසාරේ පිටුපස්සෙන් ගමන් කරා. ඇය ඒ ආත්මේ මහා ප්‍රීතියක් බවට පත් වෙලා තමන්ගේ දරුවන්ම අනුභව කරන තත්ත්වයට පත් වුණා. ඒ නිසා පින්වතුනි, ඔබට කියා දෙන්නේ ඔබේ ජීවිතයෙන් ඔබ අවබෝධයෙන් වෙන්නට පුළුවන්, අනවබෝධයෙන් වෙන්නට පුළුවන්. ඔබ විසින් මේ ක්‍රියාව සිදු කරනවා ඇති. එනිසා මේ පුංචි දහම් පදය අහලා ඔබේ ජීවිතයෙන් ඒ ක්‍රියාව ඈත් කරගන්න. බොරුවක් කියන විට ඒ කියන්නේ බොරුවක් කියන කාරණාව මනසින් අවබෝධ කරගෙන ඔබ ඒකින් ඈත් වෙනා පිංගුතුනි දහම් මාවතේ ගමන් කරන්නට උත්සාහවන්ත වන්න. තෙරුවන් සරණයි.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

0: සෑම දිනකම රට පුරා ලොව පුරා සදහව ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි මහානිසංස දායකයි මහා බලගතුයි. සදහව පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණයේ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා
1: අවසරයි ස්වාමීන් වහන්සේ.
0: නමස්කාර.
1: නමෝ තස්

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න 아무තු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න 아무තු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

ගෞරවනික පින්වතුනි, ඔබගේ ජීවිතයට වැදගත් දහම් කරුණක් එකතු කරන්නට අදහස් කරන මොහොත. පංචපුත්‍ර කාදක ප්‍රීතියගේ කතාව. සැවැත්නුවර ආසන්නයේ එක්තරා ගම්මානයක භික්ෂූන් වහන්සේලා 8 නමක් වැඩ සිටිනවා. මේ භික්ෂූන් වහන්සේලා මේ පංචපුත්‍ර කාදක ප්‍රීතියව එක දවසක් දකිනවා. පිඟුතුනි, මේ ප්‍රීතිය ඉතාම විරූපීව දුගඳ හමන ශරීරයක් ඇතුව, එවැගේම හාත්පස මේ දුගඳ හමන ශරීරයේ පණුව වැගිරෙමින්, එවැගේම මැස්සන් පිරෙමින්, නොඑක් ආකාරයේ සෙම්සොටු වලින් පිරෙමින්, නොඑක් ආකාරයේ විරූපී වූ ස්වභාවයෙන් කටයුතු කරනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, පංචපුත්‍ර කාදක ප්‍රීතිය කියලා කියන්නේ උදෑසනට දරුවෝ 5 දෙනෙක් වදනවා. ඒ වදන දරුවෝ 5 දෙනාම එවෙලේම කාල දානවා. සාදුකින් පෙළෙන හේතුවෙන් එවෙලේම ඒ දරුවෝ 5 දෙනාම කනවා. ඒ වගේම සවසටත් දරුවෝ 5 දෙනෙක් වදනවා. අර විදිහටම ඒ දරුවෝ 5 දෙනා කනවා. බලන්න පින්වුතුනි, කරපු අකුසල කර්මය කොච්චර බරපතලද කියලා. බොරුවක් කියලේ බොරුවට දිවුරලා බොරුව කියනවා. සමහර වෙලාවට ඔබත් ඒ විදිහට සිදු කරන්න පුළුවන්. ඔබේ ඇති යම්කිසි වරදක් ඔබ සිදු කරලා ඒ වරද වහගන්න

0: වෙලාවට දිවුරා පොරොන්දු වෙන්න පුළුවන් මම මෙහෙම වරදක් සිදු කරේ නෑ කියලා. පිංගුතුනේ එක මහා බරපතල ක්‍රියාවක්. මේ පංචපුත්‍ර කාදක ප්‍රේතිය මෙහෙම වීමට හේතුව කුමක්ද? මේ භික්ෂූන් වහන්සේලා ඒ ප්‍රේතියගෙන් විමසනවා. විමසනකොට පිංගුතුනේ ඇය කියනවා, මම ජීවත්ව ඉන්න කාලයේදී ස්වාමී පුරුෂයාගේ අනිත් බිරිඳට දරුවෝ ලැබෙන්න ඉන්නවා. ඒ දරුවෝ ලැබෙන්න ඉන්න අවස්ථාවේදී ඒ කුස තුළදීම ඒ දරුව මම විනාශ කරා. ඒක ස්වාමියා දැනගෙන මගෙන් ඇහුවා. නමුත් මම කිව්වා කවදාවත් මම එහෙම දෙයක් සිදු කරේ නෑ කියලා. මම දිවුරල පොරොන්දු වුණා. මම කිසිම දවසක ඒ වගේ ක්‍රියාවක් සිදු කරේ නෑ කියලා මහා බොරුවක් කීවා. එහෙම ක්‍රියාවක් මම සිදු කරා නම් ස්වාමීනි, මම මරණින් මතු ප්‍රේතියක් බවට පත් වෙලා මම වදන දරුවන්, මම බිහි කරන දරුවන්ම කන ප්‍රේතියක් බවට පත් වෙන්න කියලා පොරොන්දු වුණා. පින්වතුනි, අකුසල කර්මයේ ප්‍රතිඵලය නොදැන කළා. බලන්නේ අකුසල කර්මය සංසාරේ පිටුපස්සෙන් ගමන් කරා. ඇය ඒ ආත්මේ මහා ප්‍රේතියක් බවට පත් වෙලා තමන්ගේ දරුවන්ම අනුභව කරන තත්ත්වයට පත් වුණා. ඒ නිසා පින්වතුනි, ඔබට කියා දෙන්නේ ඔබේ ජීවිතයෙන් ඔබ අවබෝධයෙන් වෙන්නට පුළුවන්, අනවබෝධයෙන් වෙන්නට පුළුවන්. ඔබ විසින් මේ ක්‍රියාව සිදු කරනවා ඇති. එනිසා මේ පුංචි දහම් පදය අහලා ඔබේ ජීවිතයෙන් ඒ ක්‍රියාව ඈත් කරගන්න. බොරුවක් කියන විට ඒ කියන්නේ බොරුවක් කියන කාරණාව මනසින් අවබෝධ කරගෙන ඔබ ඒකින් ඈත් වෙනා පිංගුතුනි දහම් මාවතේ ගමන් කරන්නට උත්සාහවන්ත වන්න. තෙරුවන් සරණයි.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමුදැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සෛනයේ බැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබුවහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්නා.